ඉතුන සුප්‍රීම් රේඩියෝ සුබම සුබෝදසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. මේ ලෝකෙ ලස්සන කරන්නේ චූටි ළමයි. චූටි ළමයි වෙනුවෙන් සුප්‍රීම් රේඩියෝ හඳුන්වලා දීලා තියෙන පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන මේ විදිහට පටන් ගන්න තමයි යන්නේ. අද ඔයාලට ඉගෙන ගන්න, අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ උදේ 7 වෙනකම් ආව අහගෙන ඉන්න. එහෙනම් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.3 දිවයින පුරා සිසාරා.
1: මුහුද මැද තියෙන නැව ගිලින්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 Supreme Radio.
1: ප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු හරිම දක්ෂයි. චූටි ළමයි කොහොමද දක්ෂයි කියලා කියනවනේ. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718-893-893 කියන අපේ WhatsApp නම්බරකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්. මේ දූ ඉගෙන ගන්නේ රාහුල ප්‍රාථමික විද්‍යාලයේ. මෙයාගේ නම තමයි හසරි.
2: අයිබෝවන්, මම හසරි. මං ඉදිරිපත් කරන්නේ කිරල ගැන. එයා පිටර දානවා. එයා ඉන්නේ වැව්වලයි පිටණියේ. එයාට අනුතරක් වුණොත් එයා කෑ ගහනවා.
1: හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් මං අර කලින් කියපු නම්බෙකට WhatsApp කරන්න. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තු හරිම දක්ෂයිනේ අලුත් අලුත් නිර්මාණ කරන්න, ලස්සන ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පොඩ්ඩොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩ්ඩන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ චිත්‍රයක්, ලස්සන නිර්මාණයක් අපිට එවන්න. මෙන්න මේ ලිපිණයට Supreme Radio 9D Tower Building කොළඹ 4. මං ආපෝසරයක් මතක් කරනවා. Supreme Radio 9D Tower Building කොළඹ 4. අපි ලෑස්ති ඔයාගේ ඒ නිර්මාණය මුළු රටටම එළිදක්වන්න.

0: කියලා උදැසන 6යි විනාඩි 30යි.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
1: සුවබර අඟහරුවාදා.
3: ආසර්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර දේවාල හිටියත් කොණ්ඩෙකට ඔයාව පුරා ගන්න නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා.
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
4: ඒ කියන්නේ
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. Welcome show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 89.3 89.3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා. චූටි පොඩිත්තු හරිම කැමතිනේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න එක හරිම වටිනවා. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එකත් හරිම ලස්සන වැඩක්. හරිම වටින වැඩක්. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තන්ට දැන් පුළුවන් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට සරලව අපෙන් ඉගෙන ගන්න. අපි අද කියලා දෙන්න යන්නේ ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි පාඩ නම් කරන්නේ කොහොමද කියලා. මේ ඒ පාඩමේ පළවෙනි කොටස. හරියට අහලා හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. කළු පාට
8: කුරොයි කුරොයි කුරොයි කුරොයි. බ්ලැක්.
1: සුදු පාට
8: ශිරොයි ශිරොයි ශිරොයි ශිරොයි. වයිට්.
1: නිල් පාට
8: aoi aoi aoi aoi. blue.
1: රතු පාට
8: akai akai akai akai. red.
1: තුඹුරු පාට
8: chairoi chairoi chairoi chairoi. brown.

0: දෙක හැපෙනින් කරගන්න.
1: එතා බෙතාතුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සිංහාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20.

සුප්‍රීම් රේඩියෝ උසස් තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසුර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දහවල් දෙකට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලවා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: Welcome show. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන hina wela aasare patala ganna thu patala ganna satiya dawas 5ma udaya hatata. Welcome show.
6: අනුග්‍රහ

0: නන්ත ශක්තියක්වමින් ඔබත් දෙනවා රටත් තෙරවන ජාතිය තන සම්පත තහනි දහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: 89.1 89.3 Supreme Radio.

0: 89.1, 89.3, Supreme Radio.
1: අදත් අපි වෙනද වගේම ලස්සන දේවල් ගොඩාක් බැලුවා. චූටි පොඩිත්තන්ගේ දක්ෂතාවත් බැලුවා. මං අර කිව්වා වගේ චූටි පොඩිත්ත මතක ඇතුව ඔයාගේ නැටුමක්, ඔයාගේ සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, එහෙමත් නැත්නම් චිත්‍රයක් වුණත් අපිට එවන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට මම හරියටම හිට උදේ 6 වෙද්දී එනවා මගේ චූටි පොඩිත්තංග බලන්න. එතකන් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ ගිහින් හොඳට වැඩ කරන්නත් ඕනේ. සෙල්ලම් කරන්නත් ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙන සෙල් ජාලය කසා කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
1: මෙල්ටෝල් හිස රතය උණ සෙන් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදහතයි විනාඩියටයි දැන් වෙලාව සුබදැසනක් හැමෝටම සුබදැසනක් චාමර අයිබෝන්
1: අයිබෝන් ඉබෝ අයිබෝන් සුබදැසනක් සුබ දවසක් ජීවිතේ වෙරමෙන් කරන්න සූදානම් වෙනවාට ඉතින් අදත් අලුත් දවසක් ආරම්භ වෙලා තියෙන්නේ
0: අද ජූනි මාසේ 10 වෙනිදා පදාදා ඉතින් අද ලස්සනම දවසක් සෙප්ටම්බර් රේඩියෝ අහන ඔයාට දවසම පරණ සින්දු අහන්න පුළුවන්කම තියෙනවා කියන එක මුලින්ම මතක් කරන්නත් ඕනේ ඒ වගේම තමයි අද දවසේ මාට එක එක විදියේ කතා සුප්‍රීම් රේඩියෝ එකෙන් අහන්නත් පුළුවන් කියන එක මතක තියාගෙන දවසම සුප්‍රීම් රේඩියෝ අහන්න ඕනේ හරිද
1: අනිවාර්යෙන්ම ඉතින් ලෝක තෙල් විලඳ පොලෙත් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ කාලගුණය ගැනත් ඉතින් තාමත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා කියලා
0: කියනවා
1: ඔව් එල්නිනෝ කෙසේ වෙතත් වැස්ස නම් වැඩි පාඩක් තමයි පේන්න තියෙන්නේ මේ දවස්වල නම් නේද සමහර පැතිවලට සමහර ප්‍රතිම අපි දැක මැද කඳු කරේ ඇතම් ප්‍රදේශවලටම දැඩි සුළං තත්ත්වයක් තියෙනවා ඉතින් කාලගුණය ගැනත් අපි බලමු ප්‍රශ්න අර්බුද හැම දෙයක් අස්සම ඉතින් ජීවිත ඉස්සරහට යන්න ඕනේ
0: ඔව්
1: ලෝක වෙළඳ පොලේ තෙල් මිලේ නම් ඉතින් වෙනසක් සිද්ධ වෙනවා ඉතින් ඒක උදේ හවස සිද්ධ වෙන දෙයක් නේද වේලෙන් වේලට සිද්ධ වෙනවා වගේ වැඩක් නේ වෙලා තියෙන්නේ
0: ඒක දැන් වේලෙන් වේලට උනේ නැත්තම් එහෙම නිකන් කෑවේ නෑ වගේ නේ
1: චාම් ඔව් ඒක නේද එයාස ඇමරිකාව ඊයේ දවසේ දුන්නේ ඉරානයට නැවතත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරලා තියෙනවා එක්සත් ජනපද මාධ්‍යංශයේ සම්බන්ධයෙන් නිවේදනය කරලා තිබුණා බලන්න ඉතින් අද දවසේ ජීවිත වෙරවිරියෙන් දිනන්න සූදානම් වෙනවාට ජාතික ලොතරැයි මණ්ඩල වලගේ ඉන්නවා කියලා මතක තියාගන්න.
0: කෝටි
1: ගානක හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් ගන්න වැඩි වැඩියෙන්.
0: ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ මේ ගමන යන අපිට එක මෙල්වා RB500 එකතු වෙලා තියෙනවා. ශක්තිමත් බැඳීමකට නම් අනිවාර්යයෙන්ම මෙල්වා RB500ම තමයි.
1: ඒ වගේම ඉතින් මේ දවස්වල උන කැස්ස හෙම්බිරිස්සාව අපිට නැති කෙනෙක් නැති තරම්.
0: ඒ
1: නිසා ඉතින් මෙල්ඩෝල් කාඩ් එකක් අපි හැමෝම ළඟ තියෙනවා. මෙල්ඩෝල් ඉන්න අපිත් එක්ක අද දවස පුරා වෙනදා වගේ.
0: ඉතින්
1: දිගටම වෙන එකතු වෙන්න. අදත් උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ නේද?
0: එහෙනම් ඉතින් අපි ලෑස්ති ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට පටන් ගන්න. දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ.
1: එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම මං ශාමර.
0: මං නිපුනිකා. TikTok live එකේ වෙන්නේ එකමත කරන්නත් බෑනේ.

0: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පල.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා බෙති දන්න කියන GI box bar.
6: අ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
7: මල්ලි, කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
8: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
7: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
6: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
9: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
11: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දැගිතින් ස්වර්ණව හම්බෙන්නේ නවාරුවෙනි චාමර.
1: ඒ මොකද
0: උඩරට දුම්රිය ප්‍රශ්නනේ.
1: උඩරටට යන්න ඉතින් බස් තමයි යන්න වෙන්නේ. බස් නේද?
0: බස් එකේ තමයි යන්න වෙන්නේ. උඩරට දුම්රිය යන්න වෙන්නේ.
1: දැන් මැනිකලා යන්නේ උඩරට නේද?
0: මැනිකලා දැන් යන්නේ බස් එකේ.
1: මැනිකලා දැන් බස් වල යනවා.
0: මැනිකලා බස් වල. එතකොට නීලමෙල බස් වල යනවා.
1: දැන් බසුත් තියෙනවනේ මැනිකේ නේද?
0: ඔව්. ඔය එක එක
1: දැන් බසුත් නම් කළා දෙනවනේ මැනිකේ විදියට.
0: ඔව්. එක එක මැනිකලාගේ නම් වලින් බසුත් තියෙනවනේ ඉතින්. දැන් බලන්න අපේ ගාංගයි එහෙම නුවර යන්නේ නීලමෙලනේ ඉතින් ඔය. නීලමෙලා ඉස්සර නුවර ගියේම කෝච්චියේ. දැන් නීලමෙලා නුවර යන්නේම බස් එකේ.
1: බස් එකේ.
0: බලන්න අපේ හසිත බානක හසිත නීලමෙත් යන්නේම බස් එකේ දැන්. බැන බැන බස් එකේම යනවා ඉතින්. චාමර නිල්මට නම් වෙලාවට මේ කෝච්චිය යන්න බෑ. කෝච්චිය ගිහලා බහින්න තරන්නේ නෑ
1: නෑනේ. කොච්චිය ගිහලා බහින්න තියෙන ඉතින් කොහේ හරි හබරන දිහා තමයි.
0: හබරන ඉබහැලා ඊට පස්සේ
1: අලි හිටිය නැත්තම් එන්න පුළුවන්. කාලගුණ ගැන කියන්න ඕනේ. බස්නාහිර සබරගමු වගේම වයඹ පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර දිස්ත්‍රික්කවල අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා තමයි කියන්නේ. අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මේ මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල සුළඟේ වේගය ඊයේ සහ පෙරේදාට සාපේක්ෂව ඒ විදිහම තමයි 40-50 වගේ අග්ගයක් ගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ.
0: ආහා. ඒ කියන්නේ පරිස්සම ඉදින් 100%ක් අපි තියාගෙන ඉන්න ඕනේ. මොකද එහෙම නැතුනොත් එහෙම කවුරුත් ඇවිල්ලා අපිට කියන්නේ නැහනේ. ඔය පරිස්සම් ඉන්න ඕනේ. ඔය මෙහෙම ගන්න දැන් කියලා තියෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි පළ කරලා තියෙන්නේ මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඔයාගෙන පරිස්සම අර තහවුරු කළම බලන් ඉන්නේ gedara මිනිස්සු විතරයි. ඉතින් ඒ නිසා මේ ඔයා යන එනමග පරිස්සම් වෙන එක ඔයාගේ
1: වැදගත්. දැන් මේ සුලන් තත්ත්වෙ නිපු මේ බලපෑම් සහගත සුලන් තත්ත්වය නෙවෙයි ලොකු. කොහොමත් මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ කාලය තුළ සුළං ප්‍රවාහය කොහොම බලපෑම තියෙනවා. මම සාමාන්‍ය වෙසක් කුලං පොසොන් හුලං කියලා කියනවා සාමාන්‍ය කාලේ. ඒක නිසා මේ ඒ සුළං තත්ත්වය නම් ඒ විදිහම තමයි. හැබැයි සෙසු ප්‍රදේශවලට 30-40 වගේ තරමක මේ සුළං තත්ත්වයක් එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. රෙදි එහෙම වනලා එන්න එපා ඉතින් නේද?
0: වැසි තත්ත්වය අඩුවක් නැහැ. ඉතින් ඒ නිසා මේ වැස්සෙන් සිදුවන අනතුරු අවම කරගන්න ඔය අවශ්‍ය කරන පියවර හැමදේම ගන්න. විශේෂයෙන්ම වාහනේ එහෙම පදින කෙනෙක් නම් ඔයා වාහන පදින්න පරිස්සම් වෙන්න. එතකොට වාහනවල හයියෙන් යන්න එපා. වේගය අඩු කරගන්න. බයික් වල යනවා නම් විශේෂයෙන්ම වේගය අඩු කරගන්න. එහෙම නැත්නම් ඉතින් නේද? අමාරුයි අපිට හොයා ගන්න. උදෙන්ම කිව්වෝ නෝනේ මේ දැන් ඒක නෙමෙයි. දැන් හැමෝගෙම හීන තියෙනවානේ චාමර. සමහර අයට තියෙන හීන තමයි බයික් එකක් ගන්න එක. දැන් පිරිමි ළමයෙක්ට මුලින්ම තියෙන හීනේ බයිසිකලයක්. මගෙම කියලා බයිසිකලයක් ගන්න එක. ඊට පස්සේ ඔන්න ඒක බයික් එකකට යනවා. ඊට පස්සේ ටික ඒ හීනේ ලොකු වෙලා ලොකු වාහනයකට යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද පිරිමි ළමයි ඒ තරමටම කැපවීමේ මහන්සිලා වැඩ කරනවා. ගෑනු ළමයිනු දැන් හැමෝම තමයි හැමෝම මහන්සිලා කැපෙලා වැඩ කරනවා. මොකද හැමෝම දැන් දන්නවා තමන්ට දෙයක් කරගත්තොත් විතරයි තමන්ට දෙයක් ඉතුරු වෙන්නේ. කවුරුත් ඇවිල්ලා අපිට දේවල් කරලා දෙන්නේ නැහැ. මොකද සම්බන්ධකම් අත තියනවා හිට නැති වෙනවා. හිට නැති වෙද්දී අපි ගාව මොන හරි තියෙන්න ඕන කියන එක දැන් ගෑනු ළමයි පවා දන්නවා චාමරිට. ඒ නිසා ඒ හැමෝම මහන්සියලා වැඩ කරන. එහෙම මහන්සියලා වැඩ කරන හැමෝටම රුපියල් 40කින් කෝටි ගානක වාසනාවක් කරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ලෑස් වෙලා ඉන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත කියලා කියන්නේ වාට අන්නේ වාසනාව අර අතට මුදල් ටික දවසේ වේදම එහෙම නැත්නම් මාස වේදම ජොයට අවශ්‍ය කරන මුදල් ටික අද සම්පත ලොතරැයි පතින් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මහජන සම්පත වා ගන්නවා නම් මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්න ලබනවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තවත් සෙසු තෑගි ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද වේදමට අද සම්පත කියන එක අමතක කරන්න එපා.
1: ජීවිතයේ සිහිනයට ඉතින් වාසනාවේ ආශිර්වාද හැමදාම අපිට අරගෙන ආවේ ජාතික ලොතරැයි මණ්ඩලෙ. විශ්වාසයෙන් ගන්න ටිකට් වැඩියෙන්.
0: ඔව්.
1: ඒ වගේම ඉතින් ඔබට මතක් කරන්න ඕනේ මේ දවස්වල දැන් උනා කැස්ස හෙම්බිරිස්සාව ඇඟපතේ වේදනාව නැති කෙනෙක් නැහැ නේද? නැත්තම් නිකන් කෑවේ නැ වගේකුත් තියෙනවා නේද මේ දවස්වල?
0: කොහෙන් අර නිකන් හෙම්බිරිස්සාව වොයිස් එකක් ඇහුන් නැත්තම් එහෙම මේක නිකන් අඩුවක්
1: වගේ.
0: මේ මගේ හැ පැත්තෙන් ඔයාලට පෙන්නන්න පුළුවන්.
1: ඔව් අනිවාර්යෙන්. මේ ඉතින් පවුලේ හැමෝටමත් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ අපහසුතාවයන් තියෙනවා. ඒ නිසා තමයි ඔයාලට කියන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා. ඔය වේදනාව වලට ඉක්මන් සහනය සලසනවා මෙල්ඩොන්.
0: ඔව් කැස්ස හෙම්බිරිසා වොල්ව කැක්කෝ මඟපත වේදනාව මේ හැම දෙයක්ම ඔයාලට තියෙනවා නම් ඒව ඉක්මනටම සනීප කරගන්න ඔයාලට පුළුවන් මෙල්ඩෝල් කාඩ් එකකින්. කාඩ් එකක් බොන්නේ නැහැ හරිද? කාඩ් එකක් කිව්වට කාඩ් එකක්ම බොන්නේ නැහැ. එක පැත්තකින් පැති දෙකකින් පුළුවන්කම තියෙනවා ඉක්මනටම අඩු කරගන්න. ඒ නිසා ඔයාගේ ඔෆිස් එකේ, පර්ස් එකේ, පොකට් එකේ මතක ඇතුව මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. හදිස්සියකට තව කාට හරි උවමනාවකට හරි දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යයෙන්ම ඔයා තියාගන්න. මේක පැරසිටමෝල් විශේෂයක් කියන එකත් අමතක කරන්න එපා.
1: ඒ වගේම තමයි ඉතින් අපි තවත් මතක් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
0: ඔව් දැන් ඔය එක එක දේවල් ගන්න චාමර තැන් තැන් වල රස්සිය හදලා වෙන්න ඕනේ නැහැ. දැන් මේක ගමෙන් පටන් ගත්ත චාමර. ගමෙන් පටන් ගන්න නගරෙට එන ගමන් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙනම් මේ කියන්න ලෑස් වෙන්නේ කසාකල ග්‍රීන් සුපර් ගැන. මොකද කසාකල ග්‍රීන් සුපර් එක ඔයාට අඩුම ගානකට බාණ්ඩ ගොඩක් මිලදී ගන්න පුළුවන් තැනට පත් කරලා තියෙන්නේ. දැන් නම් ඉතින් තියෙන තත්ත්ව හැටියට චාමර කට්ටියම කියන්නේ මේ අයියෝ ඉතින් අපිට සල්ලි අතේ රැඳුණාට ඉතින් මේව ගන්න විදියකුත් නැහැ කියලා නේ කියන්නේ. හැබැයි කසාකල ග්‍රීන් සුපර් එක වෙනස් කරා. ඔයාගේ අතේ සල්ලි රැඳෙනවා නම් රැඳුණත් නැතත් ඔයාගේ අතේ සල්ලි ලොකුවට නැති වුණත් ඔයාට ඇවිල්ලා කසාගල ග්‍රීන් සුපර් එකෙන් බාණ්ඩ ටික අරගෙන යන්න පුළුවන්. අපි දෙන්නේ අඩු ගානකට. අපිට අතරමැදි වෙන අතරමැදි නැති නිසා ඔයාට අඩු ගානකට දෙන්න පුළුවන් කියලා කසාගල ග්‍රීන් සුපර් වල අලුත් තරක් අඩුම මිලකට පටන් ගන්න තියෙනවා. ශාකා තියෙනවා මාතලේ, අතුරුගිරිය කඩුවැල, ගනිමුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල. ඉතින් ඔයාට ඇවිල්ලා බාණ්ඩ හිතේ හැටියට ගන්න පුළුවන් අතේ තියෙන මුදලට.
1: විශේෂම ආනෝ තමයි මෙයාලා ආනයනය කරන බාණ්ඩ තමයි ඔයාලට දෙන්නේ. ඍජු මානනය කරන දේවල්, ඒ කියන්නේ සීනි වෙන්න පුළුවන්, පිටි වෙන්න පුළුවන්, ඒ වගේම පරිප්පු අල වෙන්න පුළුවන්. මේ දේවල් මේ අතරමැදියොන්ගෙන් ලව්වා. එහෙම නැත්නම් අපේ රටේ හැම ආර්ථික මධ්‍යස්ථානයකටම ගිහිල්ලා නෙවෙයි එන්නේ. ඍජු වෙන නිසා ඔයාලට විශ්වාසය සහතිකයි, ප්‍රමිතිය සහතිකයි. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ කසාගල ග්‍රීන් ස්පෝර් වෙත මේ අලුත් අත්දැකීම ලබා ගන්න යන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් ඔයාලට අලුත්ම අත්දැකීමක් ලබා දෙනවා. ලංකාවේ පාරිභෝගික අපිට ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 011-2864-012 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්.
0: එහෙනම් අපි යන ලැස්තිකේට විරාමයකට, විරාමෙන් පස්සේ සින්දුවක් අහලා පතරේ විස්තරෙත් අපි අහමු. දෙකට මහගෙන ඉන්න වෙලාව මතක් කරන්න.
1: වෙලාව 07:31 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන් ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අමුණු පළමු වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
6: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල, කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 512.
7: වාර්තා පිට වාර්තා කබලි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය බිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලේ සිතුවම් කරන ට්‍රීම්ලයිට්
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: උදේ 7:00 විතරට ඒ සටයි දැන් වෙලාව මෙල්ඩෝල් බීලා එන්න ඕනේ චාමර හරිද? එහෙම නැත්නම් හරියන්නේ නැහැ මේක. ඉක්මනට හොඳ කරගන්න නම් මෙල්ඩෝල් බොන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ඔය ඔලුව කැක්කුම මෙහෙම තියනවනේ චාමර. සමහර මිනිස්සු දැක්කත් ඇති ඔලුව කැක්කුම හැදෙන්න.
1: ඔව් දැන් සමහරුන්ට ඔලුව කැක්කුම අය හැමදේම එනවනේ නේද? සෙම කියන දේවල් එක්ක ඉතින් ගොඩක් දේවල් එනවා දැන්. අපිට ඔලුව කැක්කුම නැතුව ඉතින් මෙහෙම බේරිලා තියෙන්නේ ඉතින් මෙල්ඩෝල් හිඳ තමයි.
0: දැන් හරි සෙම
1: දැන් ඔයාව පාලනය කරගන්න පුළුවන්කම ලැබෙදෙන මෙල්ඩෝල් හිඳ තමයි අතර.
0: දැන් හිතන්නක සෙම පැත්තකින් තියමුකෝ චාමර. සෙම පැත්තකින් තියලා ඔයා හිතන්න ඔළුවේ කැක්කුමක් හැදුනොත් එහෙම ඇඟපත වේදනාවක් හැදුනොත් එහෙම ඒවට ඉක්මනටම ඔයාට උත්තර දෙනවා. ඒ කියන්නේ ඉක්මනට ඇවිල්ලා ප්‍රතික්‍රියා කරලා ඉන්න මම ඔයාව අඩු කරන්නම්. ඔයාව නෙමෙයි ඔයාගේ ওই තියෙන කැක්කුම් ටික අඩු කරන්නම් කියලා. ඊට පස්සේ තග්ගාන මෙල්ඩෝල් එක අපේ ඇඟ ඇතුළට ඇවිල්ලා ක්‍රියාත්මක වෙලා අපිව පරිස්සම් කරනවා. අපි හොඳ කරනවා. ඉතින් ඒ නිසා කැස්ස හැම්බෙනසා ඔළුව කැක්කුම ඇඟපත වේදනාව තියෙනවා නම් ඒව ඉක්මනටම නැති කරගන්නවා ගන්න මොනේ මෙල්ඩෝල්. මෙල්ඩෝල් කාඩ ළඟ තියාගන්න, පර්ස් එකේ තියාගන්න, පොකට් එකේ තියාගන්න, හැම තැනකම තියාගන්න. මේක පැරසිටමෝල් විශේෂයක් කියලාත් අමතක කරන්න එපා.
1: එරංග ඉතින් අපේ ජාතික පුවත්පත් විදිහට අද දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල කීපයකට අවධානය යොමු කරමු. ප්‍රධාන පුවත් සිරස්තලයේ අද දවසේදී වාර්තා කරලා තියෙනවා සරණ අසරණුණු විදිය. සරණ වසර 16ක් හිරේට බරපතල වැඩ සහිතයි. දූෂණ නඩු 4කට වැරදිකරු එක් නඩුවකට වසර 4 බැගින් සිර දඬුවම්, වසර 72ක සිර දඬුවම වසර 16කින් ගෙවා අවසන්. ලක්ෂ 18ක දඩේකුත් නියම කරලා තියෙනවා. දඩේ නොගෙවුවොත් තව අවුරුදු 9ක් හිරේ.
0: තව අවුරුදු 9ක්.
1: ඔව් ගෙවුවේ නැත්නම් 16යි තව 9කුත් වැඩි වෙනවා. අතුල හිරේ ඉන්න වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් වැරදි කළොත් නේද? නීතියෙන් නම් සමාවක් ලැබෙන්නේ නැහැ. කවුරු වුණත් තරහ తీරුම වැඩක් නැහැ. ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ පළමු දිනම මඳුරු කීටයන් සහිත පරිශ්‍ර 2097ක් හමු වේ. අනේ වාසනාවක් නේද?
0: 2097ක්.
1: මේමයි වෙන්න තියෙන දේවල් ඔක්කොම උනාට පස්සේ ඉතින් වැඩසටහන් තියලා වැඩකුත් නැහැ නේ පුනේද? මේවා පටන් වෙන්න කලින්නේම පටන් ගන්න ඕනේ දේවල් තියෙන්නේ.
0: දැන් ශාමර කොළඹ
1: දැන් වෙහි මාස 7ක් විතර වැස්සට පස්සේ ඔක 8 වෙනි මාසේ පටන් ගන්න වැඩක් නැහැ මන්නම් හිතන්නේ.
0: හැබැයි ශාමර කොළඹ දිස්ත්‍රික්කේ නම් කලින්ම පටන් ගත්තා ඒක. කලින්ම පටන් අරගෙන ඉවර වෙලා
1: කොළඹ දිස්ත්‍රික්කේ පටන් ගත්තා නම් මං හිතන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කේ තමයි වැඩිම.
0: ඔව් වැඩිම තියෙන්නේ. හැබැයි පහුගිය දවස් ටිකේම ශාමර මේ ගොඩක් අයට එහෙම මේ බලන්න ගිහින් ඉවර වෙලා ඒ තියෙන ස්ථාන හඳුනාගෙන ඊට පස්සේ ඒගොල්ලොන්ට නඩු පවරන උඩ කටින් නඩු පවරලා ඉවරලා දඩ මුදල් ගෙවන උඩ කටින් දඩ මුදල් ගෙවලා ඒ වගේ දේවල් පහුගිය දවස් ටිකේ ප්‍රදේශ කිහිපයක සිද්ධ කරා. මං දන්නේ මුළු කොළඹ දිස්ත්‍රික්කෙම කරාද කියන එක. නමුත් ප්‍රදේශ කිහිපයක කරා කියන එක මම දන්නවා. ඒ වුණාට ඉතින් තාමත් අපේ මිනිසුන්ගේ තියෙන සැලකිල්ලිමත් භාවය නැති නිසාම නොසැලකිල්ල නිසාම ප්‍රශ්න සිද්ධ වෙනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා චාමර. අපි ඇවිල්ලා නඩුත් දාලා මෙහෙම කරලා ඒ වෙනකන් අපිත් ඉන්නවනම් මොනා හරි ඇවිල්ලා කවුරු හරි ආවහම පස්සේ බලනකන් අපිත් ඉන්නවනම් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා චාමර. ඇයි ඉතින් අපිට මේ මිනිස්සු විදියට වගකීමක් තියෙනවානේ. අපිට වගකීමක් තියෙනවා පොඩ්ඩක් අපි ඉන්න වටපිටාව පරිස්සම් කරගන්න සහ අපිට වගකීමක් තියෙනවා අපේ අවට වටපිටාව හිතන්නකෝ. අපේ එහා ගෙදර කවුරුත් නැහැ කියලා. ඒ ගෙදර පදිංචි වෙලා නැහැ කවුරුත්. හැබැයි හැම තැනකින්ම නිකන් මදුරු ඔබට වැඩියෙන් පේනවා වගේ නම් ඒ ගෙවල් වල කාණු පිරිලා වගේ කියලා ඔබට හිතෙනවනම් ඔබට පුළුවන්කම තියෙනවා ඒක දැනුවත් කරන්න. අදාළ අංශ වලට දැනුවත් කරලා මෙන්න මේ ගෙදර මෙහෙම තියෙනවා. එහෙම නැත්නම් ඒ ගෙදර කාගේ හරි දුරකථන අංකයක් තියෙනවා නම් ඒකට කතා කරලා ඒ ගැන පොඩ්ඩක් කතා කරගන්න පුළුවන්කම තියෙනවා. බැරි කමක් නැහැ නේ ඉතින්. හැබැයි තින් ඒ ගැන සැලකිලිමත් භාවයක් නැහැ සහ ගොඩක් මිනිස්සු ගෙවල් වල නැහැ චාමර. රාජකාරී බහුලයි සහ දැන් මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා උදේ රැයක් නැතුව හැම වෙලාවක මහන්සලා වැඩ කරන්න. එතකොට එහෙම මහන්සලා වැඩ කරලා ඇවිල්ලා මිනිස්සු ඇඳට වැටෙනවා මිසක් එතනින් එහාට ගිහිල්ලා මිනිස්සු බලන්නේ නැහැ අවට වට පිටාව කොහොමද කියන එක. හැබැයි තින් මේ වෙලාවේ කොච්චර මහන්සි වුණත් පොඩ්ඩක් අවට වට පිටාවත් බලන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම ඔයාටම ඔයා නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
1: සමාගම් 105ක් එක්වී ඩොලර් මිලියන 86ක් රටින් පිට කරලා බැංකු 12ක ගිණුම් 227ක් මහා පරිමාණ ජාවාරමක් ගැන ඇමති නලින්ද ආනන්ද විජේපාල හෙළි කරයි කියලා වාර්තා කරලා තිබුණා. මම දැක්කා ඊයේ දවසේදී ඇමතිවරයා කියාගෙන යනවා ලිස්ට් එකක්ම. හරි මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඔව් එක සිදුවීමක් මේ ට්‍රිවිල් රථයක් නවත්තලා තමයි අර කෝටි ගණනක මුදල් හම්බෙලා ඒ පසුපස ගිහිල්ලා මේ ජාවාරම් හොයාගෙන
0: තියෙන්නේ.
1: මේ වගේ අපේ මුදල් කොච්චරනම් පිටරටට ගිහිල්ලා තියෙනවද නේද? මේ කාගේ සමාගම්ද? මේවා මොනවා කරන්න ආපු සමාගම්ද? මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන්න වෙනව නැත්තම් ඉතින් මේ ජාවාරම් ටිකනේ ලංකාව නිකන් තිත් පොලක් බවට පත් වෙනවා වැරදි කරන මිනිස්සුන්ගේ. ඒවගේම මේ පාස්කු දෙන ප්‍රහාරය සම්බන්ධන වාර්තා කරලා තියෙනවා.
0: පාස්කු දෙන ප්‍රහාර විමර්ශනවලට සජබ බාධා කරන්නේ නැහැ. මහලෙකම් රජිත් මන්දුම් බණ්ඩාර කියයි කියලා තමයි අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි තවත් සඳහන් කරනවා සුරේෂ් සලේ ගැන එජාපෙන් නිවේදනයක් කියලත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණන් සඳහන් කරලා තියෙනවා. අඩු කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හිතයි ඉතින් ඒකෙන් හරි කරනවා නම්
1: ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරලා කියලා තමයි කියලා තියෙන්නේ. අමාත්‍ය මණ්ඩල තීරණ කීපයක් ගැන තියෙනවා අද දවසේදී වාර්තා කළා දින වෙන පුවත්පත. ඒ පිළිබඳවත් මතක් කරන්න නෙමු.
0: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න තීරණය කර නැහැ කියලත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට කෝටි 1097ක් ලැබිලා කියලත් සඳහන් වෙන අතරෙම ක්ලීන් ශ්‍රී ලංකා යටතේ ස්ථානීය ආරක්ෂක පහසුකම් නැන්වෙයි කියලත් දිනමින පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි ශ්‍රී ලංකාව ජපානය අතර සහයෝගිතා ගිවිසුමක් කියලත් අද දවසේදී සඳහන් කරනවා.
1: ඔය දින තමයි ඉතින් වාර්තා කරලා තියෙන්නේ. වගේම තමයි මේ කෝච්චි සම්බන්ධයෙන්ුත් වාර්තා කරන්න ඕනි.
0: ඔව්. නන්දම්මාට බෑනාට මරු කැඳවූ ජා ඇල දුම්රිය අනතුර සීනුව නාද වෙද්දී ත්‍රීරෝදය දුම්රිය පාරට දාලා කියලා විමර්ශන වලින් හෙළි වෙලා තියෙනවා.
1: අදී විමර්ශන කරන්න දෙයක් නැති ඕක තමයි වෙලා තියෙන්නේ ඉතින් නේද? මේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර තැන්වලදී මිනිස්සුන්ගේ උසලකිල්ල තියෙන හැබැයි තාමත් දුම්රිය හරස් මාර්ගවල සංඥා ක්‍රියාත්මක නොවෙන නේද මාර්ග ගේට්ටු ක්‍රියාත්මක නොවෙන තැනුත් තියෙනවා. ඔය විශේෂයෙන්ම සංඥා පද්ධති හදන්න යහපාලන ආණ්ඩු කාලේ වගේ ඩොලර් මිලියන ගාණක් වියදම් කළා තමයි ඉන්දියානු සමාගමකට ඒ සංඥා පද්ධතිය වැඩි දියුණු කරන්න ලබා දුන්නේ. මේ අනතුරු නම් එහෙම අනතුරක් නෙමෙයි, මේක නොසලකිලිමත්කම නිසා සිද්ධ වෙලා
0: තියෙන්නේ.
1: කොළඹ මහනගර සභාවත් ඉතින් ඩෙන්ගු මර්ධනයේ කෙසේ වෙතත් වෙන වෙන වැඩ නම් කරන්න තියෙනවා. ඒ වගේම අපි කතා කරමු කෝටි 50ක කොළඹ මහනගර සභාවේ කෝටි 50 බෙදුවේ නාගරික මන්ත්‍රීන්ගේ ටෝකන් වලට. දුන් ලිපින සියල්ල බොරු. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විමර්ශන වලින් හෙළිවේ.
0: මරුනේ. කෝටි 50ක් බෙදලා තින්නේ නාගරික මන්ත්‍රීන්ගේ ටෝකන් වලට.
1: ඔව්.
0: ලිපිනත් ඔක්කොම බොරුලු. හොඳයි ඉතින් නේද? මෙහෙම මෙච්චර මේ දේවල් කරද්දී චාවර මෙහෙම ලංකාව කිතුරු වෙලා තියෙන එක පුදුමයි ඉතින්.
1: ලංකාව කෙසේ වෙතත් නෙපු මෙහෙම කොළඹක් තියෙන එක ගැන පුදුමයි නේද?
0: ඒක ඇත්ත.
1: සහරා නැතුළු පිරිසට වැටුප් ගිව්වේ සලේ ගෝඨාභයා දැන සිටියා කියලා ෆිල්ඩ් මාෂල් සරත් වොන්සේකා කියන ප්‍රකාශයකුත් උපුටා දක්වලා තියෙනවා. අද දිනමින පුවත්පත ඔය දින තමයි ප්‍රධාන පුවත් සිරස්තල සඳහන් වෙන්නේ. ඉන්ධන නැව් දෙකක් අද සහ හෙට එනවා තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා කියලා තියෙනවා. ඒ කියන්නේ අනිද්දා ගණන් යයිද දන්නේ නැහැ නේද?
0: එහෙමනම් කරන්න එපා. හරි.
1: කොහොම කරවන්නේ නැති අකන්න ඉන්ධන සැපයුමක් ලබා දෙන්න තමයි රජයේ මේ වෙලාවේ උත්සාහ
0: කරන්නේ.
1: ඔය විදිහට තමයි ඉතින් අද දවසේදී වාර්තා කරලා තියෙන්නේ. ඔය තවත් විරෝධතා තියෙනවා ඉතින් ওই දේවල් ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. ජාතික ප්‍රශ්න නෙවෙනේ ඔය ඉතින් නේද?
0: වැඩක් නැහැ. අපි එහෙනම් කෙටි විරාමයකට යමු නේද?
1: අපි කෙටි විරාමයක් ලබාගෙන තමයි සූදානම් වෙන්නේ. වෙලාව 2:07:46යි දැන්.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි. පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
1: සුව බර අඟහරුවාදා
3: ආසස්මිතතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

සබ්දතරට වෙල්කම් ෂෝ. හතයි විනාඩි 51යි දැන් වෙලාව. ජීවිතේ සිහිනේ අතාර්ථයක් බවට පත් කරන්න ඔයා ගාව ඉන්න එකම කෙනා තමයි NLB දන්න නිධානී කියලා කියන්නේ. විශේෂම කාරණාව වෙන්නේ ඔයාට හීන ගොඩක් තියෙනවානේ. ඒ හැම හීනකම ඔයා ඔයාගේ හීනවලට යන්න උදව් කරන කවුරු හරි ඉන්නවා මට හිතෙන්නේ. හැමෝටම අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් හම්බ වෙලා ඇති. සමහර වෙලාවට අපේ ජීවිතේ අපිට තියෙන හීන හැබෑ කරගන්න අපිට අමාරුයි, තනියම අමාරුයි. හැබැයි කවුරු හරි ඔයාට එක උපදෙසක් හරි දීලා තියෙන මේ දේවානිකමට කළ බලන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයා ඔය අතරමැද නැවතලා ඉන්න තැනින් ඉස්සරහට යන්න පුළුවන් කියලා ඇති. එහෙම මිනිස්සු ඉන්න අතරේ ජාතිකලතරයි මණ්ඩලයත් අපිත් එක්ක එකතු වෙලා අපිට කෝටි ගානක දෙනු මැදීම් දීලා අපේ හින හැබෑ කරගන්න කියලා අවස්ථාව දෙනවා. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ මේ මාසේ 29 වෙනි සිකුරාදාත් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයකුත් ඔන්න දුන්නා තමන්ගේ හින හැබෑ කරගන්න කියලා කන්ද උඩ රටට. ඉතින් ඒ නිසා සමහර විට ඊළඟට ඔයා වෙන්න පුළුවන් මේ වාසනාව දිනා ගන්න. ඉතින් ඒ නිසා කෝටි ගානක දෙනු මැදීම් ඔයාගේ කරගන්න හෙනල් දන නිධානේ වැඩි වැඩියෙන් මිලදී ගන්න. විශේෂම කතාව තමයි සතිය දවස් හතේම දිනු මදින දන නිධානේ ලොතරැයි අලවේතුරින් ඍජුවම රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වයක් සපයනවායි කියන්නේ ඔයා වියදම් කරන රුපියල් 40ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ රුපියල් 40න් හැමෝටම ඔයා නිසා හැමෝටම යම් කිසි දෙයක් සැලසෙනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් තව තවත් බලමන ඉන්න ඇතුව දකින තනින් බලන තනින් දන නිධානේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජුනි මාසේදී ඔබත් කෝටිපතියකු 20 ලක්ෂපතියකු වන ගමන් සුපිරි ත්‍යාගවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ආට හිමි කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක මතක් කරන ගමන් එහෙනම් අපි මෙන්න මේ සින්දුවට යමු. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ ආගෙන ඉන්නවා.

0: වෙලාවුද 8යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: උදෑසනයි විනාඩි 8යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැයට තමයි ඇවිත් තින්නේ. දෙවෙනි පැයත් මුලින්ම මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් යන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමනයන් එකතු වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මෙල්වා RB500 ශක්තිමත් බැඳීමකට ඔයා ගාවින් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ජීවිතේ හින දිනා ගන්න තින් නේද? යන ගමනක ඉතින් අලුත් පැයක් ඇවිල්ලා තියෙන්නේ. මේ පැයත් ඉතින් ඔබට සුබ වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි අපි කරන්නේ මුලින්ම ඉතින් නේද? ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ, ප්‍රශ්න අඩු වෙන්න ඕනේ නේද? ගිනි ගිනි නොම වෙන්න තවත් දවසක් වෙන්න ඕනේ කියලා මේ පැයත් අපි කියනවා යන්න.
0: ගිනි ගිනි නොම ඒවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අපි යනවද ඇවිදින්න?
1: ආද යනවා නේද? අපි ඇවිදින්න යා.
0: එහෙනම් ඉතින් අපි යනවා ඇවිදින්න. සමහර මිනිස්සු චාමර මිනිස් ආශ්‍රය නිසාම හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ආස කරන්නේ හරිම නිෂ්කලංක සුන්දර පරිසරයකට. සබා දහමත් එක ගැටිලා ඉන්න මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ කියලා කියනවානේ. ඉතින් ඒ නිසා නිෂ්කලංක සබා දහම් පරිසරයක ඔබ හොයනවා නම් ඔබට අනිවාර්යයෙන්ම යන්න තියෙන ලස්සනම තැනක් ගැන චාමර අද දවසේදීත් කියන්න ලෑස්ති.
1: ඔව්, සබා දහමත් එක ගැටිලා ඉන්නවා කියලා මේ සබා දහමත් එක සහයෝගයෙන් ඉන්නවා කියන එක නේද?
0: සහයෝගයෙන් ඉන්නවා කියන එක.
1: නැත්නම් ගාප්පණයක් ඇති කරගන්න කියන එක නෙවෙයි.
0: නෑ නෑ, එහෙම නෙමෙයි.
1: අනිවාර්යෙන් ඉතින් අද අපි විශේෂ ගමනක් තමයි යන්න හදන්නේ. අද travel with supreme අපේ ගමන උන්නෝද චිත්‍රා හොයාගෙන පණුවස්නුවරට තමයි අපි යන්න හදන්නේ.
0: පණුවස්නුවරට?
1: පණුවස්නුවර කිව්වහම ඉතින් ඔයා දන්නවනේ ඉතින් නේද? කුරුණෑගල දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. පුරාණ බෙදීම් අනුව අයිති වෙන්නේ සත්කෝරළයේ දේවමැදි හත්පත්තුවේ ගිරාතලාන කෝරලේට. අදරන් ඉතින් වාරියපොල ওই පැත්තෙන් යන්නත් පුළුවන් නේද? හෙට්ටිපොලට කිට්ටුවක් තියෙනවා. කුරුණෑගල වාරියපොල පාර යන්නත් පුළුවන්. වාරියපොල හලාවත පාර ගිහිල්ලා වාරියපොල සිට කිලෝමීටර් 18ක් වගේ දුරක් තමයි යන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මැප් එක දාගෙන යන්න ඉතින් නේ, වැඩි අමාරුවක් නැහැ යන්න. දැන් පණුවස්නුවර සම්බන්ධයෙන් කියද්දි පණුවස්නුවර ඉතිහාසය උන්මාද චිත්‍රහ සම්බන්ධ වෙනවා කියන එක සම්බන්ධයෙන් සමහරට ඔයා දන්නවා ඇති. මොකද මේ උන්මාද චිත්‍රාවන් සිර කරලා තැබූ තැන තමයි පණුවස්නුවර විදිහට අපි ජනප්‍රවාදයේ හඳුන්වන්නේ. හරි, දැන් ඊළඟ කාරණාව තමයි පණුවස්නුවර පණ්ඩුකාභය රජතුමා, එහෙම නැත්නම් පණ්ඩුකාභය රජතුමා නිර්මාණය කළා කියලත් කියන ඒ වගේම මහා පැරකුම්බාවන් මේ විහාරයේ ඇත්තම් මේ පණුවස්නුවර ආශ්‍රිතව වාසය කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරි, ඔයගේ කතා ගොඩක් තියෙනවා. දැන් මේ රාජමාලිගාවක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා බලන්න යන වෙන තරක් ඉතින්. දැන් උන්මාද චිත්‍රව සම්බන්ධයෙන් කතා කරද්දී මම මේ කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා වට පණුවස්තුවර ඔයා බලන්න යනකොට ඔය කුරුණෑගලට ගිහිල්ලා ඔයා යනකොට මේ අහ පුදුමාකාර විදිහේ ලස්සන ගමනක්. යනකොට මාට දකින්න ලැබෙන්නේ ආරම්භයේදීම දියාගලක් එක්ක ගඩොල් බැම්මක් විශාල ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරය තමයි මේ නුවර ආරක්ෂා කරන්න බැඳලා තියෙන පවුර. ඒ කියන්නේ අතුණු නුවර තමයි මුලින්ම වට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි, මහා වංශ තොරතුරු වල වාර්තා වෙන විදිහට මේ පණුවස් නුවර විශේෂයෙන්ම තුන් මහල්, එහෙම නැත්නම් තෙමහල් මාලිගාවක් තිබ්බා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ තෙමහල් මාලිගාවකින් සැදුම්ලත් රාජ මාලිගාවක් පණුවස් නුවර තිබ්බා කියලා තමයි ඉතිහාසයේ සඳහන් කරන්නේ නිබු. හරි, මේක මේ දැන් මම අර කිව්ව පරාක්‍රමබාහු රජතුමාගේ පසුව පොළොන්නරු වේ රජකම් කළ විශේෂයෙන්ම නිශ්ශංකමල රජතුමාත් මේ හා සම්බන්ධව ඔවුන්ගේ නටබුන් එහෙමත් හොයාගන්න පුළුවන් කියලා තියෙනවා. එතමුන් කියන පරාක්‍රමබාහු රජතුමාගේ ආభాෂය තමයි මේ ගොඩක් මාලිගාවල එහෙම තියෙන. ඒ කියන්නේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු මාලිගාවේ ලක්ෂණ මෙතන තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා නිශ්චිතව මෙහි පාලකයා කවුද කියන එක සම්බන්ධයෙන් තොරතුරු නැතත් බොහෝ රජවරුන් මේ හා සම්බන්ධවත් කටයුතු කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මම අර කියපු ඇතුළු නුවරෙන් ඇතුළට ගියාට පස්සේ විහාර සංකීර්ණ හතරක් තියෙනවා නිපු.
0: හරි, විහාර සංකීර්ණ
1: හතරක් තියෙනවා. හරි, ඒවා වෙන වෙනම ඔයාලට බලා ගන්න පුළුවන්. එකක් තැනක් තියෙනවා ධාතු ගර්භය සහිතව චෛත්‍යක රටබුන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ගඩොල් වලින් නිර්මාණය කරලා
0: තියෙන්නේ.
1: ඒ වගේම තමයි මේ දමිල සම්භවයක් සහිත දාගැබක නටබුණුත් තියෙනවා. මේක මේ දමිල ආචාර්යවරයෙකු වෙනුවෙන් ඔහු ඉදි කළපු චෛත්‍යයක් කියලා තතමු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂම කාරණාව පණුවස් නුවර ටැම්පිට විහාරයක් තියෙනවා. අදටත් හොඳ මට්ටමේ තියෙනවා. විවිධ කලකෝලහල සොලී ආක්‍රමණ ඕවා නිසා අර සිතුව මෙහෙම විනාශ වෙලා තියෙන්නේ. ඔයා දන්නවා දැන් ටැම්පිට විහාරයක් කියලා කියන්නේ ගල් කණු හෝ ලී කොටන් මත ඉදි කරලා තියෙන විහාරයක්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ විහාරස්ථානයක්. ඒ වගේම දළදා මාලිගාව නම් ගොඩනැගිල්ලක් තියෙනවා. හැබැයි ඉතිහාසයේ කිසිදු ලිඛිත මූලාශ්‍රයක නිපුණ වාර්තා වෙන්නේ නැහැ පඬුවස් නුවර මේ කියන භූමියේදී දළදා වංශයේ වැඩ සිටියා කියලා. ඒක නිසා ඒක දළදා මාලිගාව කියලා සමහරට නිකන් ඒ ලක්ෂණ වගේ පොඩ්ඩක් තියෙන නිසා කියනවා දන්නේ නැහැ. හරි. ඒක නිසා ඉතින් මේ ඔය වගේ නටමුන් වලට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙතන වැදගත්ම කාරණාව මම ඔයාලට කියන්නම්. දැන් මෙතන ටිකක් ඉස්සරහට යනකොට වැව් බැම්මක් වගේ බැම්මකින් වට වෙලා ඒ මැද තියෙනවා මේ කවාකාර gadul ලක්ෂණ කිහිපයක් තැන් තැන් වල. ඒ කියන්නේ අපි හිතන්නකෝ රවුම් ගොඩක් තියෙනවා. රවුම් කිහිපයක් තියෙනවා. මේ රවුම් ගල් අදට ඉතුරුලා තියෙන බේස්මන්ට් එක විතර, කියන්නේ පාදම විතරයි තියෙන්නේ. මේවා තමයි නිපු බොහෝ දෙන හඳුන්වන්නේ උන්මාද චිත්‍රා සිර කරලා තැබුවේ මෙන්න මේ කුටිවල කියලා. කුටිය සම්පූර්ණයෙන් අද නැති වුණත් එහි නටබුන් තියෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් කතා කර ජනප්‍රවාදයේ අපි කියන්නේ චිත්‍රාවන් සංගවා තැබුවේ මේ ස්ථානයේ කියලා. එක්ටම්ගේ වල කීපයක් එතන තියෙනවා. එතකොට ඒවා වෙන්න ඇති කියලා ජනප්‍රවාදයේ කියනවා. හැබැයි මහාචාර්ය සේරරත් පර්ණවිතාණයන්ගේ මතය අනුව නම් මෙය ඒ කාලය තුළදී විශ්වය නිරූපණය කිරීමේ අම්මාකාරක දල ආකෘතියක් කියලා තමයි තුමන් කියන්නේ. මෙතන නිශ්චිතවම උන්මාද චිත්‍රා හිටියද කියන එක සම්බන්ධයෙන් මහා පරිණත දැනුමක් හොයන යන්න මම විද්වතෙක් නෙවෙයිනි. කොහොම හරි ජනප්‍රවාදයේ තියෙන ඔන්න විදියට දැන් චිත්‍රාට උන්මාද චිත්‍රා කියන්න හේතුවක් දන්නවද කට්ටිය නේද? දැන් නම චිත්‍රානේ, අපි උන්මාද චිත්‍රා කියලා අපි දාගත්තුනමක් තමයි තියෙන්නේ. හරිද? මොකද බද්දකච්චායනා කුමරිය තමයි උන් චිත්‍රාගේ මව වෙන්නේ. චිත්‍රා කුමරිය බද්දකච්චායනා කුමරියටත් වඩා ලස්සන නිසා තමයි මිනිස්සු උන්මාද චිත්‍රා කියලා මේ චිත්‍රා කුමරියට නම යොදන්නේ. ඉතින් මේකත් හරි අපූර්ව ජනප්‍රවාදයක් ඉතින් නේද? සහ විශේෂම මහ පුදුමාකාර කතාවන්නේ චිත්‍රාගේ කතාව. ඒක නිසා ඉතින් මේ චිත්‍රාගේ කතාව කියකින්න වෙලාවක් දැම්මට නෑ. කොහොම හරි උන්මාද චිත්‍රා හා සම්බන්ධව ලොකු ඉතිහාසයක් මෙතන තියෙනවා කියලා කියන ඒ වගේම මෙතන වැදගත්ම කාරණාව පඬා වැව කියන වැව මෙතන තියෙනවා. සමහරු පඬුවව කියලා මේ වැව හඳුන්වනවා. හරිද? පඬුවව හා පඬා වැව කියන මේ වැව් දෙක සම්බන්ධනුත් කියද්දි මම එකපාරකුත් ඔයාලට කිව්වනේ බසවක්කුළුම වැව ගැන කතා කරද්දී බසවක්කුළුම වැව තමයි ලංකාවේ පළමු වාරි නිර්මාණයේ විදිහට බොහෝ දෙනා හඳුන්වනවා. සමහර අය පඬුවව කියලාත් කියනවා. ඒදි කරලා තියෙන්නේ. එතකොට මේ වැව පඬා වැව විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා නිශ්චිතවම පඬුවව පඬා වැව එකද දෙකද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මෙයත් විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ සහ පොළොන්නරු යුගයේ ලක්ෂණ මේ වැවේ තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම පරාක්‍රමබාහු යුගයට අයත් සරූපක ලක්ෂණ මේ ස්ථානයේ තියෙන නිසා පරාක්‍රමබාහු රජතුමා මේ ස්ථානයේ මේ භූමියේ යම් ආකාරයක කටයුතු කරාද පාලනය කළාද කියන එක සම්බන්ධයෙන් යම් කිසි සැකයක් තියෙනවා කියලා තමයි කියන්නේ. සැක තියෙන්නේ මේ සැක නිරාකරණය කළා මේ රජතුමා තමයි කරේ කියලා සම්මාන ගන්න නෙවෙයි, ඉතිහාසය හොයාගෙන යන්න මේ සැක බල කරන්නේ. ඉතින් කොහොම හරි අක්කර 1360ක් විතර විශාලයි මේ වැව. දැදුරේ ශාඛාවක් උණු කොළඹ හරස් කරලා තමයි මේ වැවත් ඉදි කරලා තියෙන්නේ. ඉතින් හිත නිවෙන මහා පුදුමාකාර සුන්දර තැනක් තමයි පඬුවස්නුවර කියලා කියන්නේ. ඔය අනිවාර්යෙන් කුරුණෑගලට යනවනම් වාරිපොල පැත්තට යනවනම් අනිවාර්යෙන් බලන්න. දැන් උදේ හලාවත පාර යන්නත් පුළුවන් ඔයාලට. ඒක නිසා හරිම පුදුමාකාර විදිහේ ලස්සන තැනක්. ඉතින් උන්මාද චිත්‍ර ඇතම් විට මේ එක්ටම්ගේ වලවල සිර කරලා තියෙන්නේ නැති. උන්මාද චිත්‍රා සිර කරලා තිබුවේ මේ ඇය වරදක් කරපු නිසා නෙවෙයි නේද? ප්‍රේමය නිසා නෙවෙයි, ඇයට තිබුණු අර බාධා නිසානේ. පසුව තමයි ප්‍රේමය සම්බන්ධයෙන් හරස් වෙලා කොහොම හරි ඒක කතාව විදිහ අපි දන්නවනේ නේද?
0: ඇයට දරුවෝ හම්බුනොත් එහෙම එතනින් යහට ලොකු ප්‍රශ්නයක්.
1: ඔය ඇයට අවසානයේදී ඇය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට තීරණය කරගන්නවානේ ඇයට පුතෙකු ඉපදුනොත් ඝාතනය කළ යුතුයි කියලා නේද? ඒ පුතා තමයි පඬුකාභේ. ඉතින් පඬුවබා. ඉතින් පඬුකාභේ කියලා කියන්නේ අපේ රට එක්සේසත් කරපු විශිෂ්ට රජ කෙනෙක්. ඉතින් කතා ගොඩක් තියෙනවා අපේ ඉතිහාසයේ සංගවිලා. අපි උන්මාද චිත්‍රාගේ කතාව වෙනම දවසක කතා කරමු. ඉතින්
0: වෙනම දවසක කතා කරමු. මට යතරේ ශාමර සෙන්තුක් මතක් වෙන්නේ මේ විශාරද නන්දමාලි මහත්මිය ගායනා කරන මේ මාස හතර කැමති බව දැනගෙන සින්දු. ඒ සින්දුවේ තියෙනවා මේ එක්ටම් ගේ සිරගත කළ සමනලියක විය අනාත. එතකොට ජීවිතේ මොබ අරගෙන ඇති දුන් වේදනාව කියලා. ඇති දුන් වේදනාව. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ එක්ටම් ගේ තියෙන නිසාම මේ සින්දු අහමු කියලා. එහෙමදයිනේ.
1: අහමු. අසනයි.

0: Sunavei ekran, Sunavei tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Wakiyat, Wakiyat.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේලේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙන සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පුල.
6: ඔයන්නේ පණ්ඩිතු නෝන.
7: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
6: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
8: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
6: හදමු හදමු.
8: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
6: දෙන්නම්කො හොඳ වර්ගයේ.
8: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම, මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
9: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.

0: දෙක හැපෙනින් කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසුර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දහවල් දෙකට
5: නිමේෂා 89.1

0: උදෑසනයි විනාඩියේ 27යි දැන් වෙලාව. මතක කරන දේවල් ටිකක් තියෙනවා. මේ මතක කරන ලෑස්ති වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ජාතික ලොතරැයි මණ්ඩලය ධන නිධානය කියලා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන ටිකට් එකක්. මොකද මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරට තමයි ලබා දුන්නේ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා මීළඟ කෝටි ගානක තෑග්ග වාගේ කරගන්න. හැබැයි ඉතින් ඒ කෝටි ගානක තෑග්ග වාගේ කරගන්න නම් රුපියල් 40ක් වියදම් කළා අනිවාර්යයෙන්ම ටිකට් එකක් ගන්නම වෙනවා. මොකද ඔයා වියදම් කරන සල්ලි සමහර විට එදා දවසට එහෙම නැත්නම් අද දවසට වට ඇඳුන නැති වුණාට ඔයා ඒ වියදම් කරන රුපියල් 40න් රජ එකබද අරමුදලට ඍජුවම දායකත්වයේ සපයනවා. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයා වියදම් කරන සල්ලි වලින් ආපහු ඔයාටම හම්බ වෙනවා. ඒ අතර මතක කරන්න ඕනේ චාමර කසාකලි ග්‍රීන් සුපර් ගැන. කසාකලි ග්‍රීන් සුපර් කියලා කියන්නේ ලංකාවේ තියෙන අඩුම මිලකට භාණ්ඩ ගන්න පුළුවන් එකම තැන. ඔයාට බය වෙන්නේ නැතුව ගිහිල්ලා අතේ තියෙන මුදලට භාණ්ඩ ගන්න පුළුවන්කම තියෙනවා. සමහරු මේ භාණ්ඩ ගන්න ගියාම පස්සේ චාමර කැල්ලකින් ගණන් හදා දෙන්නේ කොහොම වෙයිද, මොනා කන්න පුළුවන් වේද, මේ ගාන ගන්න පුළුවන් වේද, කීකී හිත හිත යනවනේ. ඉතින් එහෙම හිත හිත යන ඔයාට පුළුවන්කම තියෙනවා. ඔය කැල්ලකින් ආපහු ගණන් හදන්න ඕනෙත් නෑ. ඔයාගේ බරු ටික අරගෙන ඉවර වෙලා අඩු ගානකට හැමදේම අරගෙන එතනින් නිදහසේ එළියට එන සමහරු එතනින් එළියට එනකොට තියෙන බය තමයි අයියෝ දැන් මම මොකද කරන්නේ, දැන් ඉතින් මෙහෙම කරොත් එහෙම ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ, මං ඉතුරු ටික කොහොමද අරයන්නේ. ඒ මොකුත් නැහැ. කසාගල ග්‍රීන් සුප් එකෙන් ඔයාට හරිම නිදහසේ බාන ටික අරගෙන ගෙදර යන්න ඉඩ හදලා තියෙනවා. ඉතින් ඒ නිසා ළඟම තියෙන ශාඛාවට යන්න දැන් අලුත්ම තැන් අලුත්ම ශාඛා ලංකාවේ ගොඩාක් තැන් වලින් හදනවා කියන එක මතක් කරන්න ඕනේ.
1: ඉතින් ශාඛාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය, කඩුවෙල, ගනේ මුල්ල, නාරම්මල වගේම ගම්පල. තව ශාඛාවන් යුහු සුලුව ආරම්භ වෙමින් තියෙන ඔබේ නගරේ. ඉතින් කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ අලුත් තැනක් අඩුම මිලක්. ඔබට අවශ්‍ය කරන සීනි පිටි පරිප්පු වල ලුණු හැමදේම, ඒ වගේම ග්‍රොසරි අයිටම් මේ හැමදේම ඉතින් අඩුම මිලට ගන්න පුළුවන් සහ ප්‍රමිතියෙන් ගන්න පුළුවන් කියන එක මතක තියාගෙන අනිවාර්යෙන් ළඟම ශාඛාවට යන්න එහෙනම්.
0: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ චාමර මෙල්වා බිල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන. දශක දෙකක විශ්වාසයක් එක තමයි මෙල්වා වෙළඳපොළට එන්නේ. ඉතින් මෙල්වා බිල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ඔයාට පාවිච්චි කරලා නිර්වාද වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාගේ සේවාව හරියටම 10,000ක් හරියටම දෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මොකද ලංකාවේ පළමු වතාවට SLS සහතික කළ මේ ඉලෙක්ට්‍රෝඩ ලංකාවේ මේ වෙළඳපොළට හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැතුව මෙල්වා බිල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්, දැන් ඔයා බය වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ කාරණාවලට. මොකද්ද බය වෙන්නේ? බය වෙන්න විශේෂ හේතු නැහැ නේද? නේද? බය වෙන්නේ නැති වෙන්න හේතුව තමයි අවම ලෝභය තියෙන්නේ. ඒ වගේම තමයි අවම දුම් විමෝචනයක් තියෙනවා. බලශක්ති කාර්යක්ෂමතාවය ඉතා නිවැරදි සහ ඉතා පිරිපහදු නිර්වද්‍ය විදිහට ලබා දෙනවා. ඒක නිසා අර සමහර වෙලාවට ඔයාගේ ඇඟට ගිනි පුපුරු විසි වෙන නිකන් අක්‍රමවත් විදිහේ සේවාවක් මෙතනින් වෙන්නේ නැහැ. හරි පිළිවෙලට හරි ලස්සනට වැඩේ වෙනවා. නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් හරි ලස්සනට කරන්න පුළුවන්. ඉතින් ඔයා වෙල්ඩින් කර්මාන්ත ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ අත්දැකීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. විශේෂම කාරණාව SLS සහතිකය මෙතන තියෙනවා. ඒ නිසා බය නැතුව මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්න. මොකද මෙල්වා කියලා කියන්නේ දශක දෙකක විශ්වාසයක් තියෙන ගමේ නගරේ අස්සක්මලක් නාර ගොවි ජනතාවගේ සිර බොහෝ දෙනා දන්න අපේ ආදරණීය රටවැසියා දන්න විශ්වාසනීය සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ.
0: හරි. එහෙනම් ඉතින් අපි ඒකත් එකම කිටි විරාමයකට යන්න ලෑස්ති. විරාම මතක් කරන්න උදේටයි විනාඩි 31යි.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ආ, ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම්ක හොඳ වර්ගයක.
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: වාර්තා

0: වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තරණිදහනය බිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: පෙරලිකාර සඳුදා.
2: මුලින්ම
3: කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
5: බලන්න කොරණේ. අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
6: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇසිලා තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
8: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධනනිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
9: මම නම AG ජයරත්න බණ්ඩා. මම ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටැග්ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සේ මම ටිකට් එක ගන්නේ. ධනේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන ඇස්සෙන් හොඳලා ඇවිල්ලා තිබ්බා. ඊටස්ස මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ කරන්න බලාපොරොත්තු වෙන්නේ.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: திருட The Welcome Show.
1: උදෑසන විනාඩි 42 දැන් වෙලාව මතක් කරන්න ඕනේ මෙල්වා ජී.අයි. වටගෙන
2: මෙල්වා කියන නම ඉතින් අපි දන්නවනේ තින්නේ අපිට ලොකු විශ්වාසයක් තියෙන නමක් නේද දශක දෙකකට වඩා වැඩි විශ්වාසයක් තියෙන ඒක නිසා විශ්වාසින්නතුව ගන්න මෙල්වා නිෂ්පාදන බය වෙන දෙයක් නැහැ සවිශක්තිය කල්පවත්ම වැඩි
1: මෙල්වා ජී.අයි. පයිප්ස් ඔය විශ්වාසින් භාවිතා කරන්න කියලා මතක් කරන ගමන්ම චාම්බර තමන් හරි මතක් කරන්න තියෙනවා ඔයාලට අපි කිටි විරාමයකට යන්නත් ඕනේ
2: යයන් කිටි විරාමයකට
1: එහෙනම් අපි කිටි විරාමයකට යනවා මතක් කරේ ඔයාලට විශ්වාසෙන් ඔයාගේ ළඟ තියාගන්න පුළුවන් එහෙම නැත්නම් කල්ප කාලයක් තියාගන්න පුළුවන් නිෂ්පාදනයක් ගැන ඒක නම් මතක් කරන ගමන් අපි යනවා කිටි විරාමයකට
3: 100% අනේ මලෙෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො
4: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
5: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් 89.1 89.2

0: ලොවෙන් නොතුම් කුමාරයේ, ලොවෙන් නොතුම් කුමාරයක් ඉන්නවා නම් කාටද ශාමරේ කුමාරී ඉන්නේ? මෙයාගේ හැපැත්තේ ඉන්නේ.
1: දෝෂාරෝපණ
0: මිසක් අපිට වර්ණනා එන්නේ නැහැ. ඒ නිසා අපිම වර්ණනා කරගන්න
1: ඕනේ. අපිට වර්ණනා කරපු හීලියක් තමයි දෙන්නේ.
0: අපිට තමයි අර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන චාමරණේ මාව ලස්සනට දැකි මේ මුළු ලෝකෙම ඉන්න ගෑණු ළමයි මැද්දෙන් ඔයා තමයි ලස්සනම කියලා කියයි කියන කවදාවත් ඒ වගේ කතා අහගන්න වෙන්නේ නැහැ. හැබැයි ජාතක රතරේ මඩලේ කියනවා මේ ඉන්න මිනිස්සු අතරින් මං ඔයාව කෝටිපතියෙක් කරනවා, මං ඔයාව ලක්ෂපතියෙක් කරනවා කියලා. අනේ එහෙම කියලා ජාතක රතරේ මණ්ඩලේ අද සම්පත අපිට දවසට මෙන්න මේ තරම් ගාණක් දෙන්න රැස්වලා ඉන්නවා. මේ තරම් ගාණ කියන්නේ කොහොමද? මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලදින් ක්‍රිසක්ෂරි සහ අවසාන අංක හතර ගැනපීමෙන් අද සම්පත ජයග්‍රහකෙන් තෝරා ගන්නවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැනපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැනපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැනපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ විතරක් නෙවෙයි, තුගාට මතක් කරන්න තියෙන දිනේ තව සෙසු තෑගි තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් අද දවසේ වියදමට ඔන්න අද සම්පත ලොතරැයි ළඟ තියෙනවා ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ.
0: සමහර මිනිස්සු අපේ ජීවිතේ ඔලුව කැක්කුම හදවල යන්නේ චාමර.
1: අනිවාර්යෙන් දැන් ලොතරැයි කූඩුවේ ඉන්න ඔයා වුණත් නේද, ඔලුව කැක්කුමක් වගේ ආවොත් එහෙම අනිවාර්යයෙන්ම වෙල්ඩොල් කාඩ් එකක් ළඟ තියාගන්න.
0: ඕ නැත්තම් සමහර අය ඇවිල්ලා චාමර මේ දැන් ගණන් මිනුම් බේර ගන්න ගියාන් පස්සේ ලොතරැයි කූඩුව ඉන්න මාත්‍යාට අනිවාර්යෙන් ඔලුව කැක්කුම
1: කරදරයක් දෙන්නේ නේ. ලොතරැයි පාඩමක් කරන්න ඕනේ ලොතරැයි කූඩුව ඉන්න මාත්‍යා.
0: ඕ ඊට පස්සේ නිකන් හරි හිතන්නේ සමහරු පටල ගන්න වෙලාවල් තියෙනවානේ චාමර. දැන් සමහරු පටල ගන්න වෙලාවල් වලට ඔලුව කැක්කුම හැදෙනකම් මේ තීරුම් කරලා දෙන්න ඕනේ.
1: සමහරු ගියවරුදු විතරේ වහන්නේ නෝ දැන් නේද.
0: එතකොට ඉතින් ගියවරුදු දේව යන ලොතරැයි මාත්‍යා යන්න ඕනේ මේ ජාතක ලොතරැයි මණ්ඩලයට. ඉතින් ඒ නිසා මේ
1: යන කාලයක් තියෙනවනේ නේද. නැත්තම් ඉතින් සමහරු දැන් අවුරුදු 20කින් විතර හම්බලා තරංගේ ටිකට් එක.
0: ඇයි තව සමහර ගිය සතේ ටිකට් එක අරන් එනවනේ මේ සතේ චාමර. මේ සතේ නෑ ඕක තමයි යන්නේ කියලා කොච්චර පැහැදිලි කරලා තේරුම් ගන්න නැති මිනිස්සු ඉන්නවනේ.
1: අනිවාර්යෙන්ම ඔයා කොහේ කොතනක හිටියත් නේද ඔයාගේ ව්‍යාපාරේ මොකක් වුණත් ඔයා ඉන්න තැන අනිවාර්යෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න කියන්නේ. කැස්ස හෙම්බිරිසාව ඔලුවේ කැක්කුම ඇඟපත වේදනාව ඉක්මනට නැති කරගන්න ඔයාට මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒක නිසා ළඟම තියාගන්න පැරසිටමෝල් විශේෂයක් විදිහට ඔයාට සහනය සලසනවා, ඉක්මන් සහනය සලසනවා මේ සියලුම වේදනාවන් වලට.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි මලක් වෙලා පිපෙන්න කියලා වාඩ කියන ගමන් මේ සෙන්දුව දෙන්නේ. මලක් වෙලා ඔයා පිපෙන්න ඕනේ හරිද? ආදරේ සුවඳ දෙන්නත් ඕනේ ඊට පස්සේ. හැබැයි යාට විතර හැර දැන් කට්ටියට ආදරේ සුවඳ දැනෙන්න දෙන්න එපා.
1: ඇති ඇති සින්දු හමුද
0: ඊට පස්සේ ඔහොම හුස්සගෙන යයි ඒගොල්ලෝ.

0: අපේ විනාඩි 6යි දැන් වෙලාව. අපි අවසාන පැයට ඇවිත් තියෙන මොතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක හැම වෙලාවකම ඉන්නවා කියලා.
1: ඒ වගේම තමයි ඉතින් වේදනාව කැක්කුම් වලට නේද කැස්ස හෙම්බිරිස්සාව මේ හැමදාටම ඉතින් අපිට සහනය සලසනවා මෙල්ඩෝල්. මෙල්ඩෝල් ඉන්නේ අපිත් එක්ක අපේ ආරක්ෂාවට නේද?
0: චාමර දැන් අපේ රටේ එක එක විදිහේ දේවල් තියෙනවානේ. අපේ රටේ දැන් කුල තියෙනවානේ, කුල ක්‍රම තියෙනවා. ඒ කුල ක්‍රම වලට අදාළ එක එක චාරිත්‍ර තියෙනවා චාමර. සහ දැන් සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන කුල ක්‍රම වලට දැන්
1: පෙරදිග කොහොමද කුල ක්‍රමය නේද? පෙරදිගම කුල ක්‍රමයෙන් ඉන්දියාවෙන් පටන් ගත්තා. අපිට කුල ක්‍රමය ලොකුවට බලපාලා තියෙනවානේ.
0: අපිට තියෙනවානේ, ඉතින් අපිට ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් සමහර කුල වලින් කියනවා අපි ওই කුලයට නම්

0: ඉරයක් දෙන්නේ කියලා කියනවා. එහෙම කියන කතා තියෙනවා. කොහොමහරි අද මේ කියන ලෑස්ති වෙන්නේ ලංකාවේ තියෙන කුලයක් ගැන නම් නෙමෙයි. අද කියන ලෑස්ති වෙන්නේ මේ ගෝත්‍රික කණ්ඩායමක් ගැන. මේ කියන්නේ ඩානි ගෝත්‍රිකයන් ගැන. ලෝකයේ ඉන්න විවිධ ගෝත්‍රික ජනතාව අතර විවිධ සංස්කෘතිකාංග, එතකොට විවිධ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ලංකාවේ අපේ කුල අතර වගේම මේ ගෝත්‍රික ජනතාව අතරත් එක එක විදිහේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. පැපුවා නිව්ගිනියාවේ බටහිර කොටසේ පිහිටි ඉන්දුනීසියාවට අයිති කලාපේ කියන්නේ ආලියම් නිම්නේ කියන කොටසේ ජීවත් වෙනවා මේ ඩානි කියන ගෝත්‍රික වර්ගයේ ශාමල. මේ ඩානි ගෝත්‍රිකයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුල්වල මරණයක් සිද්ධ වුණොත් එහෙම ඒ පවුලේ මව, බිරිඳ, දියණිය හෝ කලාතුරකින් කුඩා පිරිමි දරුවන්ගේ ඇඟිලි පොඩු කපා දැමීම සිද්ධ කරනවා. ඒක ඒ කාලේ චාරිත්‍රයක් විදිහට තිබ්බා. සාමාන්‍යයෙන් අදටත් මේ ඩානි ගෝත්‍රයේ වයසක කාන්තාවන් ඉන්නවා චාමර ඇඟිලි හතරක් හෝ පහක් හරි නැති. සමහර ඒ කියන්නේ අද්දෙකින්ම එක ඇඟිල්ල ගන්න තුරු එන්න හරි එහෙම තමන්ගේ පවුලේ කට්ටිය ජීවිතක්ෂයට පත් වුණොත් එහෙම ඇඟිලි මුල් පුරකෙන් කපලා දානවා චාමර. ඉතින් හිතන්න ඒ වගේ හරි දරුණු සිද්ධි තිබ්බ ගෝත්‍රයක් තමයි මේ ඩානි ගෝත්‍රිකයන් කියලා කියන්නේ. සමහරවෙන් අපි අහලා තියෙනවා තමන්ගේ පවුලේ වැන්දඹුවක් වුණාන් පස්සේ කාන්තාවක් ඉන්දියාවේ එහෙම චාරිත්‍ර තියෙනවා හිස මුඩු ගන්න ඕනේ, ඊට පස්සේ ආපහු නැත්තම් තමන්ගේ පුතා ගාව ඉන්න ඕනේ, පුතාගේ ඇඟිලියට යන්න බෑ, එහෙම එක එක විදිහේ චාරිත්‍ර වාරස තියෙනවානේ. ඒ අතරේ ඩානි ගෝත්‍රිකයන් සාමාන්‍යයෙන් තමන්ගේ ගෝත්‍රයේ ඔවුන්ට අදාළ කරන කවුරු හරි පාර්ශ්වයක් මිය ගියොත් එහෙම ඒ ගෝත්‍රයේ ඉන්න මවට, දේනියට හෝ සොයුරියකට සිද්ධ වෙනවා ඔවුන්ගේ ඇඟිලි පුරුක් කපලා දාන්න. ඇඟිලි සාමාන්‍යයෙන් සමහර වයසක කාන්තාවන් ඇඟිලි නැතුව ඉන්නවා චාමර. ඉතින් ඒ වගේම
1: පුරුකෙන් පුරුකද කපලා නැත්නම් ඇඟිල්ලම කපලා
0: සාමාන්‍යයෙන් ඇඟිල්ලෙන් අර මුල් කොටස කපලා දානවා.
1: පුරුකෙන් පුරුකක්
0: කපලා දානවා. සමහර අයගේ ඉතින් ඇඟිලි නැහැ, හොයාගන්න ඇඟිලි පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් එහෙම ගෝත්‍රයක් තිබ්බා. මේ ගෝත්‍රය තාමත් ජීවත් වෙනවා. හැබැයි මේ ගෝත්‍රයේ මේ චාරිත්‍රය මේ වෙනකොට තහනම් කරලා තියෙන්නේ චාමර. මේක දැනට ඒ ගෝත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොහොමහරි මේගොල්ලොන් චාමර මේකට විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා. මොගොල්ලොන් විශ්වාස කරනවා මරණය නිසා ඇතිවන වේදනාව මේ ශාරීරික වේදනාව නිසා සමනය කරගන්න පුළුවන් කියලා. මේ මරණය තමන්ගේ පවුල කෙනෙක් මැරුණාට පස්සේ ඒ තියෙන වේදනාව අඩු වෙනවා තමන්ගේ මේ ශරීරයෙන් එන වේදනාව නිසා කියලා තමයි එහෙම හිතර තමයි මේගොල්ලෝ මේ ඇඟිල්ල මේ කපල දෙමීම සිද්ධ
1: කරන්නේ.
0: කොහොමහරි ඇඟිලි පොඩුව කඩා මේ කපල දාන්න කලින් ලේ ගමනාගමන නතර කරන්න නූලක් අරගෙන ඇඟිල්ල තද කරලා බඳිනවා චාමර. ඒ අදාළ නූල අරගෙන ඇඟිල්ල තද කරලා බැඳන පස්සේ ලේ ගමනාගමනේ අනහිරෙනවා. ඊට පස්සේ ගල් පොරවක් හරි විශේෂ
1: පිළිගන්න. මම හිතනවා දරුණු කතාවක් කිනෝ වැඩි වගේකත් මට හිතෙනවා නිකන්.
0: පොඩ්ඩක් ඉන්න.
1: දිවාන්දර නේද?
0: පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ ගල් පොරවක් හරි විශේෂ පිළිගයක් හරි අරගෙන එකපාර ඇඟිලි පොඩුව කපලා දානවා. මේක ඒ කාලේ ඒ ගෝත්‍රයේ තිබ්බ දරුණු චාරිත්‍රයක් චාමර. හැබැයි මේ චාරිත්‍රය දැන් නම් සිද්ධ කරන්නේ නැහැ. අනික මේක පස්සේ දැන් සමහර විට මේ ඇඟිල්ල ආසාදනය වෙන්න පුළුවන් චාමර. මේක ආසාදනය වෙන එක නවත්තන්න ඖෂධ පැලෑටි වර්ග සහ අලු අරගෙන ඒ තුවාලය මත ගානවා. ඊට පස්සේ මේක ආසාදනය වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ චාරිත්‍රය සිද්ධ කරන්නේ තමන්ගේ ජීවිතේ ළඟම හිටපු මිනිස්සු නැති වුණාට පස්සේ ඒ මිනිස්සුන් ගාවට ගියාම පස්සේ හොයාගන්න පුළුවන්කම තියෙනවා චාමර. මිනිස්සු ළඟම හිටපු මිනිස්සු කී දෙනෙක් නතර නැති වෙලා තියෙනවද, එහෙම නැත්නම් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවද කියන කාරණාව මේ වගේ හරි දුක හිතන, ඒ වගේම තමයි ඛේදනීය ටිකක් වයි හිතන චාරිත්‍ර වාරිතත් සමහර ගෝත්‍රවල තිබිලා තියෙනවා.
1: සංස්කෘතිය ඉතින් ඒ වගේ තමයි. ඉතින් දවුන්ට අනු එක නිවැරදි. ඉතින් අපි බලන කෝණයත් එක්කනේ සාහතින් අපිට ඒක නෝගැපුණාට. ඉතින් ඕකට කොණ්ඩ වගේ කපන්න තිබ්බන නේද? කොණ්ඩ ගහක් කපන්න තිබ්බන උන්.
0: ඔව් කොණ්ඩ ගහක් කපලා ඒක පොඩ්ඩක්
1: දෙවිලාවට. ඒ කාලේ ගෝත්‍රවල ලොකු ජනකායක් හිටියේ නැත්තේ නේද?
0: නැත්තේ. ඔව්.
1: හිටියේ නැත්තම් මොනවත් ඉතුරු වෙන්නේ
0: නැහැ. ඔව් දැන් ඔය ඇමසන් වනාන්තරයේ පපුවා නිව්ගිනියාව ඒ වගේ ගෝත්‍ර ගොඩක් ඉන්නවනේ චාමර. මේ ගෝත්‍රවල එක එක චාරිත්‍ර වාරිත්‍ර දින අපි මීට කලින් සඳහන් කරානේ. දැන් ඔය පිරිමි දරුවෙක් වැඩවියට පත් වෙන්නේ එහෙම නැත්තම් නියම පිරිමෙක් විදියට මේ වර්ධනය වුණා කියලා පෙන්නන වෙනම චාරිත්‍ර තියෙනවා කියලා. එතකොට තවත් චාරිත්‍ර තියෙනවා මේ අලු ආහාරයට ගන්න. ඒ කියන්නේ ඇටකටු අලු ආහාරයට ගන්න. ඒගොල්ලෝ විතර විශ්වාස කරනවා තමන්ගේ ගෙදරේ මිනිස්සු ඉඳී කියලා. ඒගොල්ලන්ට සහනයක් හම්බ වෙයි කියලා විශ්වාස කරනවා. අන්න ඒ වගේ දේවල් වලට හාත්පසින්ම මේ දෙයක් තමයි මේ ඩානි ගෝත්‍රිකයන් සිද්ධ කරන්නේ. වේදනාවේ උපරිමම දරාගෙන මේ තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන් කොහොමද කියන කාරණාව මේ ගෝත්‍රවල ජනතාවට උගන්වනවා ඒ කාලේ දම්ම.
1: ඒක නම් මන් දන්නේ මන්නගේ අනුමත කරන්නේ
0: අපිට
1: තෙල්ලම කරන්න ඔයාලගේ කතා හොයාගෙන ඉන්න එපා ඇති වෙන කතා නැද්ද ඔයාලා හොයාගෙන ඉන්න දෙපාන්දර
0: බෑ බෑ හොයාගෙන ඉන්න ඕනේ මොකද මේ වගේ දේවල් තිබ්බා කියලා කියන්න ඕනේ හරිද ඒ නිසා ඉතින් හොයාගෙන ආවා
1: හොඳයි හොඳයි
0: ඔයාලා බය හිතනනේ චාමර
1: බය හිත මකන මොනවද බය හිතන්නේ
0: ඔයාලා බය හිතනනේ නිකන් උදේපාන්දර මෙහෙම කතා කියන්නේ බය හිතනනේ
1: ආ වෙලාවට 9 පැයුනේ නේද
0: දැන් ඉතින් පොඩ්ඩක් ෂේපින් ඉන්නවනම් ඒක මගේ කතා මතක් කරේ.
1: එහෙම තමයි ලෝකෙදී නේද? අපි අද මේ දියුණු කියන අපි මේ දියුණු ලක්ෂණ තියෙන මා පුදුමාකාර මානවය වගේ අපි ලෝකෙ ඉන්නවනේ නේ.
0: දැන්
1: අපි හැමෝගෙම ආරම්භය ඔහම තමයි ඉතින් නේද? අපි විවිධාකාර විදිහේ ගෝත්‍රික යුගවල ඉඳලා නේද? විවිධාකාර විදිහේ ගොංකම් කරලා තමයි මේ ඇවිල්ලා තින්නේ අපි.
0: අපිටත් තිබ්බනේ චාමර යක්ෂ කුලයක් තිබ්බා නාග ගෝත්‍රිකයෝ හිටියා. ඉතින් අපිත් ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන රටක් නේ ඉතින්. එහෙම ගෝත්‍රිකයන් පැවතෙන වැඩි කුලයක් තියෙනවා. තාම අපේ වැඩි ගෝත්‍රිකයන් ඉන්නවා ඉතින්.
1: එහෙම රටක්
0: ආදිවාසීන් ඉන්නවා ඉතින් ඒගොල්ලොන් ඉන්නවා. ඒගොල්ලොන්ට එක තාම අපේ මේ ලංකාවත් යනවා. ඒ වගේම අනිත් ගෝත්‍රත් ඒ විදිහටම කරගෙන යනවා. හැබැයි සමහර ගෝත්‍රවල දැනට කෙරෙන මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර يعني වද හිංසා තියෙනවා නම් ඒව ගොඩක් අඩු කරලා තහනම් කරලා තියෙන්නේ.
1: ඒක හොඳයි ගොඩක් මෙතින් නේද? සංස්කෘතිය කියන්නේ විකාශනය වෙමින් යන දෙයක් නේද? ඒතකොට තමයි ඒකේ හරපද්ධතින් එකතු වෙනවා ඒක විකාශනය වෙනවා ඒ වගේ තමයි වැරදි තැන් හදාගෙන නීති රීති හැදිලා අපි අද මේ මේ කියන තැනට ඇවිල්ලා
0: තින්නේ. එහෙනම් ඉතින් අපි යන ලෑස්තේ සෙන්දුවකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න. ඒ වගේ ඔයදන්න කතා තියෙනවා නම් අපිට යවන්න ඕනේ. හරිද අපි කියනවා.
1: මන්නම් කියන්නේ ඔයා කියන්නේ
0: මං කියනවා මට සාමාන්‍ය කුරිරු හදවතක් තියෙන නිසා මට කියන්න පුළුවන් කුර හදවතක් තියෙන්නේ
1: කුරිරු
0: කුරිරුයි

0: මුහුද මැද තියෙන නැවක් ගිලින්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: 100ක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නදිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3 Supreme Radio.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා

0: එක හැපෙනින් කරගන්න.
1: එතන බෙතාතර ජනප්‍රියසිංහ.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිස්සාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ඩවුන් කරන්න.

0: අපිට හම්බ වෙච්ච ජීවිතේ මොන තරම් වාසනාවන්තද කියලා චාමර ඉස්සෙල්ල කතාව අහද්දි ඔයාට තේරෙන්න ඕනේ මන්නම් කියන්නේ.
1: මොකද?
0: අපේ අපිට හම්බෙච්ච ජීවිතේ මොන තරම් වාසනාවන්තද කියලා කලින් අහපු කතා කියපු කතාව අහන් හිටනම් ඔයාට තේරෙන්න ඕනේ. මොකද සමහර කාලවලට අපේ ජීවිතේ මොන තරම් අඩුපාඩු තිබ්බත් අපිට එහෙම නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවානේ චාමර. ඒ
1: කියන්නේ දැන් පුනර්භවය විශ්වාස කරන අපි අනුව සමහරට ගෝත්‍රයේ කලින් අපි හිටියක් දන්නේ නැහැනේ.
0: ඔව් ඉතින්. එහෙම කියන්න බෑ.
1: ඔයනික මගේ මට බලපෑම මොකද්ද මේ ඔය චාරිත්‍රය කරන්න කියලා දන්නේ නැහැනේ. ඇගිල්ල කපන්න.
0: නෑ මං එහෙම කරන්නේ නැහැ චාමර. මට කුරිරු අදහස් තිබ්බට මම එහෙම කරන්නේ නැහැ. මම ඒක ක්‍රියාවට නංවන්නේ
1: නැහැ. චේතනාව තමයි කර්මය වෙන්නේ. හිතුවත් ඇති නේ පුහුඳි.
0: හිතුවත් ඇතිද?
1: ඔව්.
0: මං කරන්නේ නැහැ එහෙම. හිතන්නේත් නැහැ
1: මම. කොහොම හරි මේ ඊළඟට මෙහෙවුමට යන ගගනගාමීන් ආයෙත් යන්න සූදානම් වෙන කට්ටිය දැම්ම නම් කරලා තියනවලු. හරි. අපි දැන් අහඳ සම්බන්ධයෙන් චන්ද්‍රයා වෙත ගමන් කිරීම සම්බන්ධයෙන් ලෝකේ බොහෝ හීන තියෙනවනේ නේද? ඔය අනුව ඉතින් ස්පෙක්ස් එක් සමාගම වගේ තව සමාගම් ගණනාවක් දැන් ඉතින් පරීක්ෂණ සිදු කරමින් ඉන්නවා මේ ඇමරිකාව පැත්තේ. ඊළඟට චීනය උත්සාහය තමයි චන්ද්‍රයා මත ග්‍රහලෝක හපව හදන්න නේද? අඟහරු මත ජීවය හදන්න ජනාවාස හදන්න පුදුමාකාර ප්‍රශ්න ටිකක් ලෝකෙට තියෙන නේද? දැන් මම කියන්න ගියේ ඒ වගේ ගෝත්‍රිකවාදී අදහස් තියෙන මිනිස්සු දැන් කොච්චර දිනවලා තියෙනවද නේද?
0: ඒකනේ.
1: හැබැයි ඉතින් තාම අපේ අර ඒවා දියුණු වුණාට තාමත් ගෝත්‍රික ලක්ෂණ අපි ළඟ තියෙනවා සමහර ලාවට නේද?
0: තියෙනවා. ඉතින් මොන තරම් දියුණු වුණත් මොන තරම් සැප සම්පත් හම්බුණත් එහෙම අපි ගාව තියෙන ගෝත්‍රික ගති නම් අපි අඩු කරගන්නේ නැහැ නේ සමහර තැන් වලදී. ඒව එලිපිට ප්‍රකාශ කරනවා, ප්‍රසිද්ධ කරනවා එලිපිටම සමහර වෙලාවල් වලට. හැබැයි චාමර ඔය මොන ගෝත්‍ර හිටියත් ඉතින් අපිට අපේ ජීවිත රැකගන්න එපයිනේ නේ. අපිට මේ රැකගන්න වෙන වෙන කට්ටිය උදව් කරන්නේ නැහැ. හැබැයි ඉතින් අපේ ජීවිතේට උදව් කරන්න, අපේ ජීවිතේ සමහර තැන් වලින් ගොඩ නගා ගන්න, අපේ සමහර කඩෙන් පැන ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත උදව් කරනවා කියලා නම් කියන්න ඕනේ.
1: අනිවාර්යෙන්. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහීන් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් වට දිනා ගන්න පුළුවන්. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙන වගේම තමයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන් වගේම සෙසු තෑගිත් ඔබට ඔබේම කරගන්න පුළුවන්. සෙසු තෑගි මොනවද කියලා අහන්න එපා. ඉතින් සෙසු තෑගි ගොඩක් තියෙනවා. ඒක ඔක්කොම කියන්න බෑ.
0: සමහර අය කියනවා හෙළ දිනවා චාමර මොනා කරන්නත් ඉතින් කාල බිල් ඉන්න එපෑනේ කියලා.
1: කාල බිල් ඉන්න ඕනි. අද වියදමට අද සම්පත තියෙන හින්දා කාල බිල් ඉන්න පුළුවන් බය නැතු.
0: කාල බිල් ඉන්න පුළුවන් බය නැතුව. සහ දැන් අපි අද සම්පතෙන් ටිකට් එකක් අදුණා කියලා.
1: අද සම්පත දෙන්න කාල බොන්නම නෙවෙයි හැබැයි ඉතින්.
0: අනිත් දේවලුත් කරගන්න. දැන් අද සම්පතෙන් ටිකට් එකක් අදුණා කියලා චාමර මේ අපිට අර තියෙන මේ හින්ද ලොකු ගණන් වල දේවල්ම ගන්න උමනාවක් නෑ. මොකද සමහර තැන් වල ගාන ගොඩාක් වැඩි වෙන්නේ අතරමැදියන්ගේ ගාන වැඩි නිසානේ චාමර.
1: ජනහර සංඛ්‍යාලය ගැන දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ අවම මුනි මිනිස්සෙකුට නේද? අවම මාසයක් ජීවත් වෙන 17000 ගණන් දුකට 18000 ඇති කියලා. නේ? ඒ කියන්නේ ඒකෙම ජීවත් වෙන ඇත්තටම ඉන්නවනේ නේද? එතකොට මේ අර ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙත් නෑ නේද? අපිට පුළුවන් විදිහට කාලය ඇඳලා ඉන්න ඕනේ තමයි. ඒක තමයි කරන්න තියෙන්නේ මේ
0: වෙලාවේ. පුළුවන් විදිහට කාලා බීලා ඇඳලා ඉන්න නම් චාම්බර අපිට අර අපේ දේ අපිට හරියන අපේ ගානට හරියන බාන ටිකක් මිලදී ගන්න පුළුවන් තරක්
1: තියෙන්න ඕනේ.
0: ඒ තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. කසාගල සෝදානම් මෙදා ඉදන්ම ඔබට හොඳම බාණ්ඩ එහෙම නැත්නම් හොඳම විදේ සේවාවක් ලබා දෙන. ඒ නිසාම තමයි කසාගල මේ වැඩේ පටන් ගත්තේ මාතලේ ඉඳන්. කසාගල ග්‍රීන් සුපර් මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පල කියන ස්ථානවල තියෙනවා. ඉතින් මේක අලුත් තැන කඩුමු විලක්.
1: සාමාන්‍ය මාතලේට වගේ ගොඩක් ඒවා අවසානට යන්නේ. හැබැයි මෙතන මාතලේ ඒ වගේ පැතිවලින් තමයි පටන් ගන්න තියෙන්නේ නේද? එනිසා ඒක තමයි වැදගත්කම වෙන්නේ.
0: එනිසා ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා බය නැතුව කසාගල ග්‍රීන් සුපර් එකට යන්න. මොකද ඉතින් භාණ්ඩ වර්ග අඩුම ගානකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අතරමැදිව නෑ, අමතර වේදම් ඔයාට නෑ. ඔක්කොම හරි සාධාරණ වෙලල ගන්න නම් අනිවාර්යයෙන්ම
1: දැන් අතරමැදිව නැද්ද කිව්වම මේ දඹුල්ල මාකට් එක වගේද කියලා කිනුට හිතෙන්න පුළුවන් නේද? එහෙම නෙමෙයි හොඳේ. මෙතන අලුත් තැනක් සුපිරි වෙළඳ සල් අත්දැකීමක් තමයි අපිට ලබා දෙන්නේ. අපි මේ තෙවෙනි පාර්ශවය ගැන කියන්නේ නේද? අර කියන්නේ තැන් තැන් වලින් ගණන්ලා නෙමෙයි මේ දෙන්නේ.
0: ඔව්.
1: ඒ කියන්නේ වරායට ඇවිල්ලා වරායෙන් දඹුල්ලට ගිහිල්ලා දඹුල්ලෙන් ආයේ කොළඹට ඇවිල්ලා කොළඹින් නෙමෙයි ඔයාට
0: හම්බෙන්නේ.
1: කෙලින්ම මෙයාලා තමයි මේ අත්‍යවශ්‍ය ආනයනය කරන දේවල් ආනයනය කරන්නේ. කියන්නේ පරිප්පු වෙන්න පුළුවන්, අරතාපල් වෙන්න පුළුවන්, ලුණු වගේ දේවල් ආනයනය කරලා තමයි ඔබට ලබා දෙන්නේ. ඒ නිසා ප්‍රමිතිය විශ්වාසයේ වගේම මිල ඉතාම සාධාරණයි. භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම් බොහෝ දේ ඉතින් ඔබට ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ වෙනස අත්දකින්න යන්න කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් දැන් ඉතින් ඔබට පුළුවන් කමක් තියෙනවා. කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් උනත් වැඩි තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 0112 864.12 කතා කරලත් වැඩි විස්තර දැනගන්නවට පුළුවන්කමක් තියෙනවා.
0: වෙල්ඩින් කර්මාන්තේ නියලලා ඉන්න ඔබට හොඳම දේ තමයි වෙල්ඩින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා තමයි වෙළඳ පොළට මේ නවතම නිෂ්පාදන හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි ගන්නවට පුළුවන්කම තියෙනවා. මොකද අවම ලෝබර අවම දුම් විමෝචනයේ බල ශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාලට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ඔබෙන් සේවාව ලබා ගන්න කෙනාට. ඉතින් SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා මතක තියාගෙන ඔයාගේ වැඩවලට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ විතරක් පාවිච්චි කරන්න කියලාත් මතක් කරන්න ඕනේ. ඒ මතක් කිරීමත් එකම චාමර සාමාන්‍යයෙන් මෙල්වා ගැන මතක් කරද්දි මේ මෙල්වා RB500 මතක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මෙල්වා RB500 ඔයාගේ වැඩවලටත් පාවිච්චි කරන්න කියලා ඔයාට මතක් කරනවා.
1: වැඩි කැන්ති ඔයාගේ ඉදිකිරීම වල ගන්න නේද? වාහනේ කම්බි ශක්තිමත් වාහනේ කම්බි නිකන් තනි යකඩ නෙවෙයි හොඳේ. මේ වාහනේ වානේ යකඩයි දෙකක්නේ. වානේ යකඩ දිරනවා ඉක්මනට. වානේ හැම දිරන්නේ නැහැ, මලමදින්නේ නැහැ ඉක්මනට.
0: ඒ නිසා විශ්වාසයෙන් මෙල්වා RB500 මිලදී ගන්න කියලා මතක් කරන ගමන් අපි හැම වෙසෙන්ද.
1: ඔයාගේ මොලේ යකඩ මගේ මොලේ නම් වානේ.
0: එහෙමද? ඔව් මගේ ඉක්මනට මලකට ගන්නවා.
1: චීන චට්ටි.
0: චීන චට්ටිද? මට කොහොමද ඉක්මනට මලකට ගන්නවා? මගේ මොලේ කිසි දෙයක් තියෙන්නේ
1: නැහැ. මල කනවා මොකද හේතුව? ඔයාලගේ ගඟේ ලවණ තියෙනවා නේද? ලවණ ජලය.
0: ඔව් තියෙනවා.
1: තියෙනවනේ ඒක තමයි. මල බැඳින වැඩි වෙත්.
0: ඒක තමයි. අනික මේ මුහුද ගාවනේ ඉන්නේ ඒකයි.
1: මුහුදු හුලං වැදිලා තියෙනවා.
0: මුහුදු හුලං වැදිලා තියෙන්නේ. මොලේ මලකඩ.
1: මොලේ මල

0: සුප්‍රීම් රේඩියෝ
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් ගන්න කියන GI box bar.
5: මහරජ උත්තමයා මාන්සේ රාජ සභාවට සැපත් වෙනවක.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: පසන් දහසකන සමාවසන රාජෝත්තමයාණන් වහන්ස,
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
10: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රෙන්ඩ්නයිට් සතියේ දිනපල රාත්‍රී 7ට අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: 89.1 Supreme Radio. Wakil anda, wakil rakyat.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: ඔය එන්නේ පණ්ඩිත නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නංක හොඳ වර්ගයක.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
5: මෙන්වා මෙති. දන්න තියෙන GI බොක්ස් බා.
6: පෙරලිකාර සඳුදා.
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
6: සුවබර අඟහරුවාදා.
8: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා.
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොන් දෙකට ඔයිල් උරා ගන්න නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා.
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
12: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 89.3 Supreme Radio.

0: එන්න ප්‍රීති වන්න සැවම දැන්න ඉතින් දැඟිති අපි යනවා ඉතින් දැඟිතින් කරන්න යන්න හැමෝම කාටද ප්‍රීති වෙන්න එන්න කියලා කියන්නේ අපිට යන්න වෙනවා කියලා කියන වෙනවා
1: අනිවාර්යෙන් අනිවාර්යෙන් ජීවිතේ සතුරු වෙන්න හේතුව අපි හදාගන්න ඕනේ නේද හේතුව අපිට එන්නේ නැහැ අපි හදාගන්න ඕනේ ජීවිතේ සතුරු වෙන්න හේතුනේ
0: ජීවිතේ සතුරු වෙන්න හේතුවක් සමහරක්කට ශාමර මේ NLB ධන නිධානය වෙන්න පුළුවන්
1: හේතුවක්
0: වෙන්න පුළුවන් අපිට මොනවා වුණත් ඒ කියන්නේ අපිට කිසිම දෙයක් නැති වෙනාවේ උදව්ව ජාව NLB ධන නිධානයේ විතරක්ම වෙන්න පුළුවන් මන්නම් කියන්නේ NLB ධන නිධානයෙන් හරියටම කිව්වොත් මේ මාසේ 29 වෙනිදා කෝටි 12.4ක තෑග්ග කඳ උඩරට දෙනවා. ඉතින් කඳ උඩරටින් තමයි මේ වාසනාවන්තයා බිහි වෙන්නේ. සමහර විට ඊළඟ කෝටි ගානක දිනුම් මැදීම චාමර විජේතිලකේ වෙන්නත් පුළුවන්.
1: වෙන්න පුළුවන් අනිවාර්යෙන්. කෝටිපතියෙක් වෙන්න පුළුවන්, 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්, 10 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන් නේද? මේ විදිහට ඉතින් කෝටිපතියෙකු වෙන ගමන් ඉතින් ඔයාලට තවත් විශේෂ අවස්ථාවක් හදලා දීලා තියෙනවා. තමයි සෑම ඉරිදා දවසකම Sunday bonus දීමනාව තියෙනවා.
0: හරි?
1: මේක විශේෂ අවස්ථාවක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ගන්න ඕනේ. මොකද ඔබ මම ගන්න මේ ටිකට් එකෙන් අපේ රටේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරන්න ඍජුම දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ. එනිසා ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න කෝටි ගානක හිණ හැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි ඔයාලට මේ හඳුන්වා දීලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන්න ගමන් අදට වැඩසටහන නිමා කරන්න ඕනේ.
1: පාර්ලිමේන්තු සභා වාරයත් ආරම්භ වෙලා තියෙන්නේ. අදත් ඉතින් අපිට බලා ගන්න පුළුවන් අහ ගන්න පුළුවන් නේද තවත් මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලමුකෝ. අර කෝටි ගානක සල්ලි ගිහිල්ලා තියෙනවනේ රටේ විවිධ ගිණුම් හරහා. සමහර සල්ලි අරන් ගවලා තියෙන ට්‍රේවිල් වල පිටිපස්සෙන් එක විසිකල් අරන් ගවලා තියෙන්නේ. මේ තරම් අපේ රටේ සල්ලි නේද? මේවා මේ කොහොම වෙනවද? මොකද්ද මේ ජාවාරම් වල පිටිපස්ස තියෙන්නේ? මේ සමාගම් කාගේද? කවුද මේවා කරන්නේ? ඔය ටික හොයාගන්න මේ ඉතින් පාර්ලිමේන්තු කියනවා වගේම ඉතින් ඔය ටිකක් නේද බලාගෙන ඉමුකෝ අපි මොකද වෙන්නේ කියලා. ඉතින්
0: අපි ඇස් දෙක දාගෙන ඉන්නේ.
1: ඔය හිතනොත් උද්ඝෝෂණේ පැත්තෙත් යන්න ගිහිල්ලා කොළඹ කොටුවට ගිහිල්ලා
0: උද්ඝෝෂණ නම් මොනවාද ජාමර් මම මෙතනින් දන්නේ උද්ඝෝෂණ කරන්න ගැටලුවක් නැහැ ඉතින් අයියෝ
1: තාමයි තාම අපි යන් ඉවර කරමු.
0: يعني උද්ඝෝෂණ නම් මොනවාද මම මෙතන දා උද්ඝෝෂණ
1: කරන්නේ උද්ඝෝෂණනේ උපවාසයක් නේද සංකේතාත්මක උපවාසයක්.
0: අනේ උපවාස මොනවාද ජාමර් මම ඔයාලා උපවාසයක් කරලා දෙන්නද මොකද කියන්නේ
1: උපවාස කරනවද ලෝකේ?
0: ඒනම් ඉතින් අපි ගිහින් පරිසරෙට ඉන්න ඕනේ. සුබදාස කාලට. ඇයි උපවාස කරන්න බැරි? ඇයි ඕවා දැකලා නැද්ද? මට ගෑනලා මේ කම්මනකම මම කන්නේ නැහැ බොන්නේ නැහැ කියලා ඉන්න පිරිමිණම දැකලා නැහැ.
1: මම දැකලා නැහැ.
0: ඒක කෙනෙකුට ඇහිලා තියෙනවා යත් එක්ක රෙසින් කලාව ගැන වට දැනගන්න පුළුවන්. ඒ නිසා දිගටම සුපර්.
1: ඒක සිංහලෙන් පරිවර්තනය කරන්නේ මොකද්ද කියලා?
0: ඒක සිංහලෙන් කියන්නේ රෙසින් කියනවා තමයි.
1: මොකද්ද කරන්න තියෙන්නේ?
0: ඒක ඔය සාමාන්‍යයෙන් හිතන්නකෝ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට හොඳ අයිඩියා එකක් සාමාන්‍ය රෙසින් කිව්වම පස්සේ ගොඩක්
1: දන්නවා.
0: කී ටැක්ස් හදන්න බලාපොරොත්තු වෙනවා නම් එතකොට තව ඒක දේවල් තියෙනවා නම්
1: අන්න. ඔතන ගෙදරින්දන් කරන්න පුළුවන් වැඩ ටිකක් නේ.
0: ඔව්. ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා දිගටම සුපර් රේඩියෝ අපිත් එක්ක ඉන්න.
1: ජය වේවා සුබ දවසක් මංචා.
0: Manipunika.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: 89.1 89.3
2: Supreme Radio
4: අයිබෝවන් සුබදාසන කලිපයක් වෙලා උපද කරන රංගු 2010යි දැන් වෙලාවා
5: ජීවිතයේ සිහින සපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
6: වාර්තාතික වාර්තා කබිනි කෝටි 8 NLB දනවිතහන විතරයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ තන සම්පත තහනම් දහනේ බිඳින ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: සුබදැසනක් උදේ 10යි විනාඩි 5යි දැන් වෙලාව අයබෝවන්. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පටන් ගන්න තමයි ඔන්න මේ විදිහට ලෑස්ති වෙන්නේ. හැබැයි දැන් අද අපිට කතා කරන්න තියෙන හැඩකාර බදාදා දවස ගැනනේ. හැබැයි ඉතින් මම මේ හැඩකාර බදාදා දවස ගැන කතා කරන්නේ නැතුව තවත් විශේෂ දෙයක් ගැන චුට්ටක් කතා කරන්න ඕන කියලා හිතුවා. මොකද හිතන්නේ? දැන් මෙහෙමයි, අපි හැමෝම මේ නිර්මාණ කරන්න කැමතිනේ. දැන් ඇත්තටම මේ නිර්මාණ කරනවා කියන කාරණාව මේ පහසු වැඩකුත් නෙවෙයි. එහෙම ආවට ගියාට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. මොකද මේ ලස්සන නිර්මාණයක් කියලා කියන්නේ ඇස්වලට සතුටක් ගේන දෙයක් විතරක්ම නෙවෙයි. සමහරක් විට මේ ලස්සන නිර්මාණය තුළින් අපිට පුළුවන් කෙනෙක්ගේ ආදායම, එහෙමත් නැත්නම් තමන්ගේ ව්‍යාපාරය මේ ලස්සන නිර්මාණය බවට හරවා ගන්න. ඉතින් ඒ නිසා නිර්මාණ කරනවා කියන එක එක්තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් මට හිතුණා මේ නිර්මාණකරණයේදී අලුත් පැතිකඩක් ගැන චුට්ටක් කතා කරන්න ඕන කියලා. දැන් වර්තමානයේ වෙනකොට හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන කලාවක් තමයි රෙසින් ආර්ට් කියලා කියන්නේ. ඉතින් මට හිතුණා රෙසින් ආර්ට් ගැන අද කතා කරන්න ඕන කියලා. ගෙදරින් දැන් අපි වහගෙන ඉන්න ඔයාටත් අද හරිම ඵල ප්‍රයෝජනවත් කතා බහක් තමයි මේ පැත්තේ මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් රෙසින් ආර්ට් ගැන හරියටම දැනගෙන ගෙදරින් දැන් මොමතන ආදායමක් ගොඩනගා ගන්න පුළුවන් හරිම විදිහ ගැන කතා කරන්න ඔන්න අද මම විශේෂ කෙනෙක්ට සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියට ආරාධනා කරා. ඇය ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූලනී ජයසිංහ මහත්මිය. අයබෝවන් චූලනී මහත්මිය.
1: අයබෝවන්.
0: ඔව්, දැන් ඉතින් අපි රෙසින් ආර්ට් ගැන කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. චූලනී මහත්මිය, මේ මට මුලින්ම අහන්නේ හිතනවා මේ රෙසින් කියන්නේත් ලේසි පහසු දෙයක් නෙවෙයි. රෙසින් ආර්ට් එකක් කරනවා කියලා කියන්නේ බැලූ බැල්මට ලස්සන නිර්මාණයක්. ඒ වගේම මේක හිත ඇදබෙද තබා ගන්න පුළුවන් විදිහේ නිර්මාණයක් රෙසින් ආර්ට් කියලා කියන්නේ. හැබැයි මේක කරන්න ලේසි පහසු නෑ. කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ රෙසින් ආර්ට් එකක් කරන්න හරි ලේසිනේ එහෙම කියලා. හැබැයි ඉතින් මේක ඒ තරම් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

0: මුලින් අපි කතා කරමුකෝ මේ විසින් නාට් කියන්නේ මොන වගේ කලාවක්ද, මේ කලාවේ ඉතිහාසය මොන විදිහටද පටන් ගන්නේ, අපි චුට්ටක් ඒ ගැන කතා කරමු.
1: විසින් කලාවේ ඉතිහාසය ගැන කතා කරොත් ගොඩාක් ඈත අතීතයේ ඇත්තටම ස්වාභාවික රෙසින් වලින් තමයි කට්ටිය වැඩ අරගෙන කියන්නේ ශාක වලින් එන ස්වාභාවික රෙසින්. ඉතින් පසු කාලීන 60 දශකයේ විතර වගේ තමයි අපි මේ කෘතිම රෙසින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් පොලියස්ටර් කියලා රෙසින් එකක් තියෙනවා. ඒක නිෂ්පාදනයේදී දැනගෙන තියෙනවා ඇත්තටම ජර්මානු සහ ඇමරිකානු විද්‍යාඥයන් දෙන්නෙක් විසින් තමයි නිපදවලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අර ශරීරයට ටිකක් අහිත කරයි කියන එක. ඉතින් ඊට පස්සේ 30 දශකයේ විතර වගේ තමයි මේ එපොක්සි රෙසින් කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් දැන් ලෝකෙම ජනප්‍රියම කලාවක් බවට පත් වෙලා තියෙනවා එපොක්සි කියන රෙසින් වර්ගය. ඒක තමයි ඉතින් අපේ ඉතිහාස කතාව වෙන්නේ. ඉතින් තව තියෙනවා ඇත්තටම රෙසින් වර්ග කීපයක්ම තියෙනවා. UV රෙසින් කියලත් අපිට තියෙනවා වර්ගයක්. UV රෙසින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ආභරණ වලට පහසුවෙන් කරගන්න නිසා. මොකද අර එපොක්සි වලින් කරන නිර්මාණ වලට ඇත්තටම අපිට වේලන්න ගොඩක් කාලයක් අපිට වැය වෙන නිසා. UV රෙසින් වලින් කරන නිර්මාණ වලට අපි UV ලෑම්ප් එක පාවිච්චි කරනවා. එතකොට අපිට ක්ෂණිකයෙන් වේලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණයේ ඉක්මනින් අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම තමයි රෙසින් කලාවේ අතීතය වෙන්නේ. ඉතින්
0: ඔන්න ඒ විදිහට තමයි රෙසින් කලාවේ අතීතය මේ ඈතට දිව යන්නේ. දැන් ඇත්තටම මේ අපිත් හිතුවේ නැහැ ඔච්චර ලොකු ඉතිහාසයක් රෙසින් කලාවට තියෙන්නේ නැති කියලා. හැබැයි ඉතින් බලන්නකෝ මේ කලාව ඇතුළෙත් නොදන්න බොහෝ දෑ අන්තර්ගත වෙලා තියෙන. ඉතින් ඒ කොහොම වුණත් දැන් රෙසින් ආර්ට් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට මූලිකවම අවශ්‍ය වන්නේ මොන වගේ දේවල්ද කියලා අහුවොත්
1: ඇත්තටම කෙනෙකුට රෙසින් ආර්ට් එකක් කරන්න දෙන්න පුළුවන් උපදෙස තමයි අඩු පිරිවැයකින් කරන්න නම් තමන් එපොක්සි රෙසින් කියන එක සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් මිලිලීටර් 70කින් අතර වගේ අපිට ප්‍රමාණයක් අරගෙන අඩු පිරිවැයකින් කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට සාමාන්‍යයෙන් පොඩි කීටැග් එකකින් වගේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම රෙසින් කියන්නේ අපේ රසායනික ද්‍රව්‍ය දෙකක් එකට මිශ්‍ර කිරීමෙන් නිර්මාණය වෙන ලස්සන නිර්මාණයක්. ඉතින් ඒකට අපි එක එක වර්ණ, වියලි මල්, එතකොට ෆොයිල් පේපර්ස්, එතකොට පබලු, ඒ වගේ දේවල් විතරක් නෙමෙයි අද වෙනකොට අපි අපේ ගෙවල් වල කියන්නේ මුළු තැන්ගේ තියෙන බඩුත් අපි යොදාගෙන මේ රෙසින් නිර්මාණ කරනවා.
0: ඔව්, ඉතින් ඔන්න ඔය විදිහට තමයි රෙසින් ආර්ට් ගැන අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. සමහරක් වෙලාවල් වලට මටත් හිතෙනවා මේ කොතරින් පටන් අරගෙන කොතරින් ඉවර කරන්නද කියලා. මොකද මේ ඒ තරම් අහන්න දේවල් මේ කලාව ඇතුලේ බොහෝමයක් තියෙනවා. මොකද මේ ඔන්න අද මේ පැත්තට නිර්මාණ කිහිපයකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපේ TikTok live එක පැත්තෙන් ඔන්න අපිව බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒ අයිට මේ හැමදේම දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මතක් කරනවා එන්න පුළුවන් සුප්‍රීම් රේඩියෝ TikTok live එක පැත්තට ආවොත් එහෙම මේ රෙසින් නිර්මාණ ගැන ඔන්නාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් දිගටම අහගෙන ඉන්න කියන දේ මතක් කරගෙන ලස්සනම ලස්සන ගීතයකට යන්න තමයි සූදානම් වෙන්නේ. තවත් බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැය දෙකම ගැර ගන්න නැතුව අපි වහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වෙලාවත් මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 11 තැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහගම්පොළ.
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
9: ටෙම්පෝ ටවුන්
8: with ආශි.
10: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
11: 89.1 89.3
12: සුප්‍රීම් රේඩියෝ.

0: අවුරුදු 10 විනාඩි 21 දැන් වෙලාව. ඉතින් ලස්සනම ලස්සන කතා බහක් එක්ක තමයි ඔන්න සුප්‍රීම් රේඩියෝ ලයිෆ් ස්ටයිල් අද ඉස්සරහට අරගෙන යන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. මොකද මේ අද මේ සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියේ හරි ලස්සන නිර්මාණ තොගයක් තියෙනවා. එක එක විදිහ නිර්මාණ තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මමත් හරි ආසාවෙන් ආදරෙන් තමයි ඔන්න අද දවසේදී මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. මොකද අද කතා කරන්නේ පෞද්ගලිකව මමත් හරිම කැමති මාතෘකාවක් ගැන, රෙසින් කලාව. ගොඩක් වෙලාවට මේ අර අපි පටන් ගන්නකොටම කිව්වනේ මේ කලාව කරන්න ගොඩ දෙනෙක් හරිම උමනාවෙන් ඉන්නවා, උනන්දුවෙන් ඉන්නවා. හැබැයි හරියටම මේ කලාවට පිවිසෙන්න ඕනේ කොහොමද, හරියටම ටෙක්නික් ටික දැනගන්න ඕනේ කොහොමද, මෙන්න මේ දේවල් ගැන අපිට හරි අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් තියෙනවා නම්, එහෙම අවබෝධයක් කොතනකින් හරි හම්බ වුණා නම් ඇත්තටම අපේ ආර්ථික මට්ටම තව චුට්ටක් ඉස්සරහට අරගෙන යන, එහෙමත් නැත්නම් අපිට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට හොඳ ලස්සන නිර්මාණ කරන්න පුළුවන් පැතිකඩක් තමයි රෙසින් කලාව කියලා කියන්නේ. ඒ නිසාම තමයි මට හිතුනේ අද දවසේදී රෙසින් කලාව ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න විශේෂ කෙනෙක්ට මම මැදිරියට ආරාධනා කරා. ඇය ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූලනි ජයසිංහ මහත්මිය. ඉතින් ඇයත් එක්ක තමයි ඔන්න මේ කතා බහ අපි ඉදිරියට අරගෙන යන්නේ. දැන් මේ වෙනකොට මේ අපි රෙසින් කලාවේ ඉතිහාසය ගැන කතා කරා. එතකොට ඉගෙන ගන්න කැමති කෙනෙක්ට මූලිකවම අවශ්‍ය වෙන මොන වගේ දේවල්ද කියන කාරණා සම්බන්ධයෙන් අපි කතා කරලා ඉවරයි. ඉතින් මට හිතෙනවා තම කතා කරන්න දෙයක් තියෙනවා කියලා, අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක් තියෙනවා කියලා. ඇත්තටම මේ දැන් චුලනි මහත්මිය මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම හරි ආසාවෙන් ඉන්නවා මේ ශේෂ්ත්‍රයට එන. හැබැයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනිද? එහෙමත් නැත්නම් පුංචි මුදලකින් අපිට මේ රෙසින් නිර්මාණ කලාව අපිට කරන්න පටන් ගන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්නක කෙනෙක් ඉන්න පුළුවන්. අපි චුට්ටක් ඒ ගැනත් කතා කරමු.
1: සාමාන්‍යයෙන් අපිට අපේ අතේ රුපියල් 3000ක විතර මුදලක් තියෙනවා නම් අපිට රෙසින් නිර්මාණ ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකට මම කියන්නේ අපි ගන්නකොට පොඩි ප්‍රමාණයක් ගන්න ඕන. එක මෝල්ඩ් එකක් ගන්න ඕන. අපිට පුළුවන් සාමාන්‍යයෙන් තියෙනවා කී ටැග් එකකට වගේ නම් රවුම් හැඩේ එහෙම මෝල්ඩ් එකක් අරගෙන අපිට පුළුවන් මේ එපොක්සි රෙසිනුයි හාඩ්නයි දෙක තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. හැබැයි වෙළඳපොලේ අපිට ගන්න තියෙන 2:1 තියෙනවා, 1:1 තියෙනවා. ඒක වෙළඳපොලෙන් ගන්නකොට අපි දැනගන්න ඕනේ අපි ගන්න ඕනේ 2:1 කරන රෙසින් නිර්මාණද 1:1 කියන එක අපි දැනගන ඕන රෙසින් ගන්න. ඉතින් මූලික අවධිය කරන කෙනෙකුට සාමාන්‍යයෙන් මම කියන්නේ අපිට මේ ඩිජිටල් තරාදි ඕන නැහැ. ඇත්තටම අපිට තියෙනවා මෙෂරින් කප්. දැන් මෙෂරින් කප් එක ගත්තහම සිලිකන් වලින් හදපු කප් එක අපිට ක්ලියර් කරගන්න ලේසි අපි නිර්මාණ හදලා ඉවර වුණාට පස්සේ. නමුත් අපිට ප්ලාස්ටික් කප්, එතකොට අපිට ඉවත දානවනේ අපි යෝගට් කප් එක, ඒ වගේ කප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පේපර් කප්ස් තියෙන්නේ අපි බීම බොනේ, ඒ කප් පාවිච්චි කරලා අපිට රෙසින් මේ මික්ස් කරගන්න එක කරගන්න පුළුවන්. ඉතින් අපි අපිට දැන් සාමාන්‍යයෙන් මූලිකම අවධියේ කෙනෙකුට එපොක්සි රෙසින් එකයි හාඩ්න එකයි සාමාන්‍යයෙන් 2:1 තමයි ගොඩාක් දෙනා නිර්මාණ කරන්නේ. ඉතින් ඒක අර වෙළඳපළෙන් ගන්නකොට බලලා ගන්න ඕන. මොකද ඒ ගන්නකොටම ඒගොල්ලොත් දෙනවා සාමාන්‍යයෙන් මේ පාවිච්චි කරන්න ඕන විදිය.
0: ඔව්. දැන් මේ චුල්ලි මහත්මේ මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ දැන් ඔය 1:1 සහ 2:1 අතර තියෙන වෙනස මොකක්ද?
1: වෙනස කියන්නේ එක එක රෙසින් වල ඒ අර හදපු විදිය අනුව තමයි ඒ අනුපාතය සකස් කරලා තියෙන්නේ. 2:1 තමයි ගොඩාක් දෙනා දැන් ලංකාවේ පාවිච්චි කරන්නේ. ඇත්තටම මුළු ලෝකෙම ඉතාම ප්‍රසිද්ධ කලාවක්. ඇත්තටම මේක මේ ගොඩක් 2015 විතර වගේ කාලය ඇතුළ තමයි මේක ගොඩාක් ප්‍රසිද්ධ වුණේ සමාජ මාධ්‍ය තුලින්, TikTok, Instagram, FB වගේ. නමුත් ලංකාවට ගොඩක්ම මේක ප්‍රසිද්ධ වෙලා වෙන්න උනේ අපේ කොරෝනා වසංගතෙත් එක්ක. ඒකම තමයි සමාජ මාධ්‍ය හරහා වීඩියෝස් මේ නිකුත් වෙලා එහෙම. ඉතින් ඒ කාලේ තමයි ගොඩක් දෙනා මේක වෙළඳ ගත්තේ. ඉතින් මේ මම කියන්නේ අඩු පිරිවැයකින් එක මෝල්ඩ් එකක් අරගෙන අපිට පොඩි මිලිලීටර් 70ක් වගේ පොඩි ප්‍රමාණයක් මේ රෙසින් එකයි හාඩ්න එකයි අරගෙන අපිට මේක කරන්න පුළුවන්. ඉතින් ඒකට අපිට පොඩි වර්ණක දෙකක් විතර අපිට අරගන්න පුළුවන් වෙලඳපොලෙන්. වර්ණ වුණාමත් මයිකා පවුඩර් කියලා අපේ තියෙනවා පාවිච්චි කරන කලර් එක හදාගන්න. එහෙම නැත්නම් ඇල්කොහොල් ලින්ක් එක කියලා තියෙනවා අපිට. ඉතින් ඒ වගේ පොඩි දෙකක් අරගෙන අපිට පුළුවන් පොඩි නිර්මාණයක් ඉස්සෙල්ලා අපිට කරලා බලන්න. ඉතින් ඇත්තටම මේකේ ලොකුම දෙයන්නේ හරියටම අනුපාතය හදාගන්න එක තමයි අපිට මේකෙදි කරන්න තියෙන්නේ, දෙකට එක අනුපාතය. ඉතින් අපිට මෙෂරින් කප්පල තියෙනවා ඇත්තටම මේ ලෙවල් එක ගහලා
2: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒක අනුව අපි රෙසින් දෙකක් ගත්තොත් හාඩ්න එක කොටසයි ගන්න. ඉතින් ඒ දෙක හරියට මැනලා අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් පොප්සිකල් ස්ටික්, ඒ කියන්නේ අයිස්ක්‍රීම් ක්‍රීම් පෝටු, ඒකත් ඉවත දාන දෙයක්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් එතකමට. ඉතින් ඒකෙන් අර මෙෂර් කරලා අරගෙන මේ රසායනික ද්‍රව්‍ය දෙක එකම පැත්තකට විනාඩි 3ක් 4ක් බොහොම හෙමින් ඕනේ අපි මික්ස් කරන්න. මොකද වේගයෙන් කලවම් කරොත් අපිට එයා බබල්ස් ලොකු ප්‍රමාණයක් එන්න බලනවා. අර හෙමිහිට විනාඩි 3-4ක් කලවම් කරාම එයා බබල්ස් එන එකත් අපිට පොඩ්ඩක් අඩු ප්‍රමාණකින් තමයි එන්නේ. ඊපස්සේ ඒ දෙක කලවම් කරලා ඉවරලා අපි දැන් මෝල්ඩ් එකක් ලෑස්ති කරගන්නකොටත් මෝල්ඩ් එක ක්ලීන් කරගන්න ඕනේ. මොකද ඒකට අපිට පුළුවන් සෙලෝ ටේප් කොටසක් පාවිච්චි කළා. ඒක ඇතුලේ තියෙන අර දූවිලි වගේ ටික සෙලෝ ටේප් එක තියලා මෝල්ඩ් එකෙන් ඉවතට ගන්න. ඉතින් ඒ විදියට අර හරිම නීට් එකට පිළිවෙලට අපිට කරන්න පටන් ගත්තොත් ඇත්තටම ලොකු පරාසයකට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අතරතුර අපිට වියලි මල් පාවිච්චි කරන්න පුළුවන්. මේ පබළු වර්ග අපිට මුළු තැන්ගේ තියෙන දේවල්, ඒ නොයෙකුත් දේවල් අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙන. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන මම වර්ණ කඩදාසි තමයි මම මේ ආභරණ කට්ටිලට පාවිච්චි කරලා
2: තියෙන්නේ.
1: එහෙම
2: ඔහු දැන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආරක්ෂාව ගැනත් මේ චුල්ලි මහත්මේ. මොකද මේ රෙසින් කියලා කියන්නේ රසායනික සංයෝගත් එක්ක මේ දෙවලුත් එක්ක යන කලාවක් නිසා අපි අනිවාර්යයෙන්ම මේ කලාවේ තියෙන ආරක්ෂිත බව කොහොමද අපි ආරක්ෂා කරගෙන මේක කරන්න කියන දේ ගැනත් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන ඕනේ. අපි චුට්ටක් ඒ ගැනත් කතා කරමු.
1: ආරක්ෂාව කියන්නේ මෙහෙම, ඇත්තටම මුල් කාලේ මේ කෘතිම රෙසින් නිෂ්පාදනයේදී ඇත්තටම අර ඒකෙන් පිට වෙන වායුව ශරීරයට හොඳ නෑ කියලා තමයි පස්සේ කාලේ ඔය එපොක්සි රෙසින් වලට පරිවර්තනය වෙලා තියෙන. ඉතින් එපොක්සි රෙසින් එකෙත් ඒක තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම නිර්මාණ කරන්න ගන්නකොට වාතාශ්‍රය එහාට මෙහාට යන එන තැනක් ඕනේ අපි මේ නිර්මාණ කරන්න තෝරගන්න. ඒ කියන්නේ කො ගෙදරක බැල්කනිය වගේ එලිමහනි තැනක් ඕන. මොකද කාමර ඇතුලේ කරන්න හොඳ නෑ. ඒකට ඒ පිට වෙන වායුවේ කාමරේ ඇතුලේමනේ අපිට මේ ගැවසෙන්නේ
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් ඒකේ ආරක්ෂාවට අනිවාර්යෙන් තමන් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න. එතකොට මුඛාවරණ පාවිච්චි කරන්න. තමන්ගේ ඇස් දෙකට ඒ ටික පාවිච්චි කරලා අපිට බය නැතුව ඕන තරම් කාලයක් අපිට රෙසින් නිර්මාණ කරන්නේ යෙදෙන්න පුළුවන්. මොකද අර දැන් ඇත්තටම ගොඩක් දෙනා කියනවා අපි මෙහෙමයි කරන්නේ මෙහෙමයි කියලා. නමුත් අර දිගු කාලයක් රෙසින් නිර්මාණ කලාව තුළ යෙදෙනකොට තමන්ගේ ශරීරය සෞඛ්‍ය ගැන නොහිතා කාලයක් ගියාට පස්සේ තමයි තමන්ට පෙන අළු වලට, ශ්වසන රෝග වලට අර මේ බලපෑම් එල්ල වෙන්නේ. ඉතින් ඒ ඇරුණාම ඇත්තටම කුඩා දරුවන්, එතකොට සත්තු, ඒ වගේ අය ඉවත් කරලා ඕනේ අපි මේ රෙසින් නිර්මාණ කරන්න ගන්න. ඉතින් ඒක තමයි ආරක්ෂාව ගැන තමන්ගේ මොන දේ කරත් තමන්ගේ ශරීර සෞඛ්‍ය තමන් රැකගන්න ඕනේ
2: අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න ඒ විදිහට තමයි රෙසින් කලාව කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට, එහෙමත් නැත්නම් මේ කලාවට පිවිසෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට මේ දේවල් කරන්න ඕනේ කොහොමද කියන කාරණා ගැන ඒ විදිහට පැහැදිලි කරේ. ඉතින් තව දේවල් තියෙනවා කතා කරන්න. රෙසින් කිව්වහම කොච්චරක් නම් දේවල් තියෙනවද මේ කලාව ඇතුලේ අපි නොදන්න, ඒ වගේම අපි දන්න දේවල් වල නොදන්න පැතිකඩ කතා කරන්නත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විදිහට දිගටම 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න කියලා මතක් කරනවා. එහෙම අහගෙන හිටියොත් ඔයාට මේ කලාවේ කොටස්කාරයෙක් වෙන්න ඔන්න අවස්ථාව ලැබේ. එහෙමනම් ඉතින් පුංචි විරාමයකට ගිහින් ලස්සනම ලස්සන සින්දුවක් අහන්න තමයි සූදානම් වෙන්නේ. දිගට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න. උදේ 10:30 දැන් වෙලාව.
3: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0212
4: බලන්නකෝ අනේ.
2: අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
0: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසල තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
3: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
5: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
2: ඒ කියන්නේ
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: උදේ 10යි විනාඩි 41යි දැන් වෙලාව. මේ පැත්තේ හරි ලස්සන කලබලයක් තියෙනවා. මොකද මේ ලස්සන ලස්සන නිර්මාණ තොගයක් අත මේ පැත්තේ තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මටත් කරන්න මොනවද, කතා කරන්න මොනවද හැමදේම අමතක වෙලා තියෙන්නේ. ඒ තරම් හරිම සුන්දරයි අද මැදිරිය. මේ පැත්තට TikTok live එක පැත්තෙන් ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ කෙනාට පේනවා මේ පැත්ත අද කොච්චරනම් ලස්සනයිද කියලා. හරි, අපි අද ලස්සන කතා බහක තමයි ඉන්නේ. අමතර ආදායමක් ලබා ගන්න රිසින් ආර්ට් ගැන දැනගන්න තමයි ඔන්න අද අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට නම් අපි ගොඩක් දේවල් ගැන කතා බහ කරලා අවසන්. මේ රිසින් ආර්ට්ස් වල ඉතිහාසය, එතකොට මේක ඉගෙන ගන්න කැමති කෙනෙක් මූලිකවම ඒ අයට අවශ්‍ය වෙන දේවල් එවිතරකුත් නෙවෙයි, මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්න ලොකු මුදලක් ඕනද, එතකොට අඩු පිරිවැයකින් මේ ශේෂ්ත්‍රයට අපිට පිවිසෙන්න පුළුවන්ද, මේ වගේ ලොකු කරුණු කාරණා තොගයක් ගැන මේ වෙනකොට කතා කරලා ඉවරයි. හැබැයි ඉතින් තව කතා කරන්න දේවල් තියෙනවා. මේ හැම දෙයක් ගැනම කතා කරන්න අද දවසේ විශේෂ කෙනෙක්ට මම ආරාධනා කරා. ඇය තමයි ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූලනී ජයසිංහ මහත්මිය. ඇයත් එක්ක තමයි මේ කතාබහ අපි හරි ආදරෙන් ඉදිරියට කරගෙන යන්නේ. දැන් ඇත්තටම මේ රෙසින් කලාව ගැන කතා කරනකොට චූලනී මහත්මිය මට මේ දැනගන්න තවත් පුංචි දෙයක් තියෙනවා. දැන් අපි එක එක දේවල් දැකලා තියෙනවානේ. කීටැක්ස් දැකලා තියෙනවා, එතකොට ස්ට්‍රැචෝස් දැකලා තියෙනවා, නෙක්ලස්, ඉයරින්ස්, එතකොට මේ අරගෙන අවිල්ල වගේ තියෙන රින් පැඩ්ස්, මේ වගේ ගොඩාක් දේවල් අපි දැකලා තියෙනවානේ. දැන් මේ වෙනකොට මේ රෙසින් ආර්ට් වලින් වැඩිපුර අලෙවි වෙන නිර්මාණ වර්ග මොනවද, අපි චුට්ටක් ඒ ගැනත් කතා කරමු.
1: ඒ ගැන කතා කරොත් මෙහෙමයි, ඇත්තටම දැන් ගොඩක් අර සමරු තිලනයක් විදියට දෙන්න පොඩි කී ටැග් එකක් වගේ ගොඩාක් ආයතන වලින් ඕඩර්ස් අරගෙන කට්ටිය නිර්මාණය කරනවා. ඒ වගේම ගොඩක් වෙලාට දැන් ඇත්තටම වෙඩින් එකේ බ්‍රයිඩ්ගේ බොකේ එක අනිවාර්යෙන් අර කල් තියාගන්න ඕන නිසා ප්‍රෙසර්වේෂන් එකක් කරගන්නවා. ඉතින් ඒ වගේ කියන්නේ ඇත්තටම සමරු තිලින යන්නේ පොඩි බබාලගේ මතක සටහන් අම්මලාට තියාගන්න. ඒ වගේ ගොඩාක් නිර්මාණ ඉතින් මේ දැන් කරනව කට්ටිය. ඉතින් ඒ ටික තමයි ඉතින් ඇත්තටම ගොඩක්. නැත්තම් රෙසින් වලින් ඇත්තටම ටේබල්, එතකොට මේ අපේ දැන් කියන්නේ රෙසින් පාවිච්චි කරලා අපිට කැන්වස් රෙද්දේ අඳින 3D කරන ලද ඒවට අපිට රෙසින් පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් මර ඩස්ට් එකෙන් වළක්වගෙන අපිට පාවිච්චි. එතකොට අර ලස්සන හොඳ දිලිසෙන බවක් එනවනේ රෙසින්, මේ ක්ලියර් රෙසින් එකක් අපි උඩින් දැම්මහම. ඒ වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා ගොඩක් අය. ඉතින් ගොඩාක් ඔය මේ සමරු තිලින වලට තමයි ගොඩක් අය අර කියන්නේ තමන්ට අවශ්‍ය විදියට කලර්ස් දාලා ෆොටෝස් ඇඩ් කරලා තමන්ට මොන හරි වර්ෂන් එකක් ඇඩ් කරන්න ඕන නම් එහෙම. ඉතින් ගොඩක් දැන් ඇත්තටම වෙඩින්සල්ටත් ඇත්තටම ගොඩාක් අය දැන් පොඩි කී ටැග් එකක් වගේ දෙනවනේ කපල් එකේ නම දාලා, එහෙම ඩේට් එක දාලා. ඒ වගේ දේවල් ගොඩාක් නිර්මාණ කරනවා ඉතින් දැන්.
0: ඔව්, මේ දැන් මට මේ හිතලා මෙහෙම ප්‍රශ්නකුත් අහන්න. දැන් අපි ගොඩාක් කලාවට දැකලා තියෙනවානේ මේ රෙසින් නිර්මාණවලට ওই ස්ට්‍රැචෝස් එහෙම හදනවා. මෙතනත් හරි ලස්සන ස්ට්‍රැචෝ එකක් තියෙනවා අපේ මැදිරියේ. ඉතින් මෙන්න මේ වගේ සමුරු තිලින හදනකොට චුල්ලි මහත්මිය අපි මේ සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ කාරණා ගැනද? දැන් මෙතෙන්ට අපි ෆොටෝ එකක් ඇඩ් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා මල් ඇඩ් කරලා තියෙනවා, ග්ලිටර් එකක් ඇඩ් කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් වලද ඒ විතරකුත් හරි ලස්සන මේ බල්බ් වලකුත් ගිහිල්ලා තියෙනවා වටේ. ඉතින් මෙන්න මේ වගේ නිර්මාණයක් කරනකොට අපි මොන වගේ කරුණු කාරණා සම්බන්ධයෙන්ද සැලකිලිමත් වෙන්න ඕනේ?
1: අනිවාර්යෙන් තමන් නිර්මාණයක් කරනකොට තමන් ඉස්සෙල්ලම කරන්න ඕන තමන්ගේ මෝල්ඩ් එක පිරිසිදු කරගන්න. මොකද ඒකේ පොඩි හරි ඩස්ට් එක තිබුණොත් අපිට අපි කරන නිර්මාණයේ ක්වොලිටි එක වෙනස් වෙනවා. ඉතින් ඒ හන්දා සෙලෝටේ මම කලිනුත් කිව්වා වගේ සෙලෝටේප් කොටසක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඩස්ට් එක ඉවත් කරගන්න. ඒ ඉවත් කරගත්තට පස්සේ තමන් හිතා ගන්න ඕන තමන් කරන්නේ මොකද්ද නිර්මාණය. ඒකට දාන වර්ණ, ඒකට අපි වියලි මල් එකතු කරනවද, පබළු එකතු කරනවද, මොනවද, එතකොට අපි ඡායාරූපයක් එකතු කරනවද, මොන හරි වර්ෂන් මොන හරි තියෙනවා නම් ඒවා එකතු කරනවද කියන එක තමන් ඉස්සෙල්ලා හිතා ගන්න ඕන. ඒ හිතාගෙන ඉවර වෙලා දැන් ෆොටෝ එකක් අපි හිතන්නකෝ ඇඩ් කරනවා කියලා, එහෙම කරනවා නම් අපිට මේ ඉස්සෙල්ලා ලේ එකක් දාන්න පුළුවන්. දාලා ඒක සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ යනකොට සාමාන්‍යයෙන් දුරකට අර ජෙල් තත්ත්වයට වගේ වේලෙනවානේ. ඒ වේලෙනකොට අපිට පුළුවන් ෆොටෝ එක ඒකටම ඇඩ් කරන්න. ඇඩ් කරලා ඒකට ඊට පස්සේ අපිට ඕනනම් ෆොටෝ එක වටේට ෆ්‍රේම් මොනවා හරි දානවා නම් ඒ දේවල් එකතු කරලා අපිට පුළුවන් තව ලේයර් එකක් තාන්න. ඉතින් වර්ණ යොදනවා නම් වර්ණ යොදාගෙන, දැන් වර්ණ පාවිච්චි කරනකොට අපි අනිවාර්යයෙන්ම අපි දැන් දෙකට එක අනුපාතයට කරනවා නම් ඒ යොදාගෙන අපිට කෝප්ප කීපයකට අපිට බෙදා ගන්න පුළුවන් අවශ්‍ය විදියට. ඒ අවශ්‍ය වර්ණ මේ කප් එකටම දාලා අපිට හොඳට මික්ස් කරලා මේව කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපි නිර්මාණයේ මෝල්ඩ් එකට දැම්මට පස්සේ අපිට එයා බබල්ස් එනවා. ඉතින් ඒක වළක්වගන්න අපිට පුළුවන් පොඩි ලයිටරයක් පාවිච්චි කරලා එයා බබල්ස් ටික අයින් කරගන්න. ඉතින් නිර්මාණය කරලා අපිට පැය දැන් එක එක තියෙනවා, දැන් පැය 8ටත් තේලෙන ඒවා තියෙනවා. ඉතින් ඒ වේලුණාට පස්සේ මෝල්ඩ් එකෙන් ගලවලා ගත්තට පස්සේ අපි බලන්න ඕන මේ ඒක ක්ලීන්, ඒ කියන්නේ ක්වලිටි එකට කරගන්න. සමහරලාට පොඩි පොඩි පළඳු තියෙනවා. ඒතකොට ඒවා අපිට පොඩි හීනිම වැලි කඩදාසියක් අල්ලලා මේව කරලා එහෙම අපි ඒවා මේ හරි ගස්ස ගන්න ඕන නිර්මාණේ අපිට කස්ටමර් කෙනෙක්ට දෙන්න කලින්. ඉතින් එහෙම දුන්නොත් තමයි ඒ කෙනා ඇත්තටම සතුටු වෙන්නේ තමන්ගේ නිර්මාණය හොඳම ක්වලිටි එකෙන් තියනවා කියන එක.
2: දැන් මෙතෙන්ද චුලිනී මහත්මිය කිව්වනේ පුංචි පුංචි පළදු තැන් තියනවා නම් ඒවා අපි වැලිකඩ දාසියකින් හිමිහිට මැද ගන්න ඕනේ කියලා. දැන් මේවා මේ එසේ මෙසේ කරුණු කාරණා නෙවෙයි. අපි පාරිභෝගිකයා අපෙන් ඉල්ලන සේවාව අපි ඒ විදිහටම හරි ලස්සනට ආයෙත් පාරිභෝගිකයට දෙන්න ඕනේ. ඉතින් මේ කාරණාව චුලිනී මහත්මිය අප දැනගෙන කරන්න ඕනේ. ඒකයි මම මේ අර ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කිව්වේ අපි දැනගෙන කරන්න ඕනේ කලාවක් තමයි මේ රෙසින් කියලා. කියන්නේ ඇත්තටම මේ රෙසින් කලාව පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කලාව ඉස්සරහට අරගෙන යන්න හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කලාව තමන්ගේ අමතර ආදායමක් විදිහට ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක්ට මේ වැඩ හරියටම කරන්න ඉගෙන ගන්න තැනක් තියනවාද මේ වෙද්දි?
1: ඔව්, අනිවාර්යෙන්. ඉතින් ගුරුවරු ඉන්නවා, නැතුව නෙමෙයි. දැන් මට දෙන්න පුළුවන් එකම දේ තමයි දැන් ගොඩාක් දෙනා පෙළඹිලා ඉන්න තරුණ පරපුර YouTube හරහා ඉගෙන ගන්න. නමුත් YouTube හරහා මම දන්න තරමින් අර හරිම මෙතඩ් එකක් අපිට එන්නේ නැහැ. මොකද ගුරුවරයෙක්ගෙන් අපි ඉගෙන ගත්ත චූටි දෙයක් වුණත් ඒ ගුරුවරයා අපිට කියා දෙනවා
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් උගන්වන්න ඉතින් ඇත්තටම රජයේ ආයතනක් තියෙනවා අපිට. ඇත්තටම මේ දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එතකොට මේ එතකොට ජාතික ශිල්ප සභාවිනුත් දේවල් කෙරෙනවා, එතකොට අපේ කර්මාන්ත දෙපාර්තමේන්තුව වගේ රජයේ ආයතන තියෙනවා. ඉතින් දැන් ප්‍රාදේශීය කාර්යාල හරහා ගත්තොත් ඇත්තටම ප්‍රාදේශීය කාර්යාල හරහා ඇත්තටම කෙනෙකුට නොමිලේ ගෙන ගැනීමේ හැකියාව තියෙනවා. මොකද එතනදී ඇත්තටම අවශ්‍ය අමුද්‍රව්‍ය පවා නොමිලේ සපයනවා ඉගෙන ගන්න එන අයට. ඉතින් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හැබැයි එක එක ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගොඩක් දුරට වෙන්නේ ඒ දැන් ඒ කාර්යාලයේ ඒ කොට්ටාසිය ඇතුළත අයට තමයි ගොඩක් වෙලාවට ඒ පහසුකම තියෙන්නේ. ඉතින් අර එහෙම ඉගෙනගෙන තමන් ව්‍යාපාරයක් පටන් ගන්නව නම් තමන්ට පුළුවන් මේ දැන් රෙසින් 3000කින් විතර වගේ පොඩි මුදලකින් පටන් අරගෙන දිගට කරගෙන ගිහිල්ලා තමන්ගේ පොඩ්ඩක් ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් කීටක් අපි හිතන්නකෝ 5-6ක් හදා කියලා. ඒ 6 අපිට පුළුවන් විකුණන්න. විකුණා ඒකෙන් එන අපිට ලාභයක් තියෙනවානේ. ඒ ලාභෙත් එකතු කරන් අපි දාපු මුදලත් එකට එකතු කරගත්තම තව අපිට වැඩි ප්‍රමාණයක් එනවනේ. ඉතින් ඒකට ඒක යොදලා තව අපිට රෙසින් ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ පොඩ්ඩ තමන් වැඩි දියුණු කරගන්න ඕනේ තමන්ගේ ව්‍යාපාරය. ඉතින් එහෙම කරගත්තට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තමන්ට පුළුවන් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න. ඉතින් ඒ කරාට පස්සේ තමන්ට ඇත්තටම ඒ හරහා තියෙනවා ස්වයන් රැකියාවලට ලෝන් ගන්න ඒවා අඩු පොලිය යටතේ. ඉතින් ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අර ගොඩක් දෙනා ඇත්තටම ඉස්සර දන්නේ නැහැ. දැන් නම් හැබැයි ගොඩක් දෙනා දැනුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වගේ දේවල් කරනවා කියන එක. ඉතින් කෙනෙකුට ඉතින් හොඳ දෙයක් ඇත්තටම නොමිලේ ඉගෙනගෙන තමන්ට මේ ව්‍යාපාරයක් ව්‍යවසායයක බවට පත් වෙන්න පුළුවන් හොඳම කලාවක් ඉතින් රෙසින් කලාව කියන්නේ.
2: ඔව්, තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න දඟලන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට හරිම ටෙක්නික්ස් දැනගෙන මේ දේ ඉගෙන ගත්තොත් එහෙම හරි ලස්සන තමන්ගේ ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පුළුවන් කලාවක් තමයි මේ රෙසින් කියලා කියන්නේ. ඉතින් ඒකට දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔබට උදව් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ හැම තැනකින්ම ඔබේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබට උදව් ලබා ගන්න පුළුවන් කියන කාරණාව තමයි චුලිනී ජයසිංහ මහත්මිය මේ විදිහට පැහැදිලි කර. ඉතින් අපිට බොහෝ කතා කරන්න තියෙනවා. තාම කතා බහ අවසන් නැහැ. මොකද රිසන් කියලා කියන්නේ මම අර හැම වෙලාවෙම කියනවා වගේ අප මේ නොදන්න දේවල් ගොඩාක් හැංගිලා තියෙන කලාවක්. ඉතින් ඒ නිසා ඒ දේවල් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දිගටම ওই විදිහට මහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙනම
3: අපිට කහට ගස් දිගියට දෙන්නකෝ.
4: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. අතන මෙතන කොතනද? සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් එක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: Welcome show. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිමා වෙලා ආසරේ පටන් ගන්න පටන් ගන්න සතිය දවස් පහේම උදේ හතට. Welcome show.
4: අනුග්‍රහයි.

0: ඉංජිනේරුවෙ ක්‍රියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණය අපේම රටේදී 100% පිළිසිදු බිලට් වලින්ම හදලා නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක අපේ එක අපේ එක
2: 89.1 89.3
1: Supreme Radio.

0: දැන් වෙලාව දෙවනි පැයත් එක්ක තමයි ඔන්න මේ විදිහට ආයමත් අපි මුණ ගැහෙන්නේ. දෙවනි පැයත් අපි කතා කරන්නේ සුපුරුදු මාතෘකාව ගැන බයි අමතර ආදායමක් ලබා ගන්න රෙසින් නාට් ගැන හරියටම දැනගන්න විදිහ ගැන තමයි අද උදේ 10 ඉඳන් අපි මේ වෙනකම කතා බහ කර කර ඉන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්න අද දවසේදී විශේෂ කෙනෙක්ට අපි මැදිරියට ආරාධනා කරා. ඇය ප්‍රවීණත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූලනී ජයසිංහ මහත්මියත් එක්ක තමයි මේ කතා බහ අපි ඉදිරියට අරගෙන යන්නේ. දැන් ඇත්තටම රෙසින් කරන්න පටන් ගන්න කොහොමද? එතකොට ඒ අනුපාත වලින් අපි රෙසින් තෝරගන්නේ කොහොමද? එතකොට මේ රෙසින්ස් වලට තව ඇඩිෂනල් කලර්ස් වර්ග එකතු කරන්න ඕනේ කොහොමද? මේ වගේ ගොඩාක් දේවල් ගැන මේ වෙනකොට අපි කතා කරලා ඉවරයි. ඉතින් මට මේ කතා කරපු දේවලුත් එක්ක චුලනී මහත්මිය තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් රෙසින් නාට් අලුතෙන් කරන්න පටන් ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්, එහෙමත් නැත්නම් එහෙම පටන් ගත්ත කෙනෙක් අතින් වෙන්න පුළුවන් සාමාන්‍ය වැරදි මොනවද?
1: ඔව්, සාමාන්‍යයෙන් ගොඩක් දෙනා අතින් වෙන්නේ

0: ඇත්තටම අර මික්ස් කරනවානේ අපි මේ රෙසින් එකයි හාඩ්න එකයි දෙක. ඒක සමහරව ගොඩක් ටිකක් හරි වේගෙන් මික්ස් කරනවා. එතකොට ඉතින් එයා බබල්ස් එන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් බොහොම හැමින් සීරුවට එකම පැත්තකට මේ කලවම් කරද්දි එයා බබල්ස් එන එක අඩු වෙනවා. ඉතින් අනිවාර්යෙන් මෝල්ඩ් එකට දැම්මහම සමහරුන්ට අමතක වෙන දෙයක් තමයි අර එයා බබල්ස් ටික අයින් කරන්න. ඒකට අපි පොඩි මේ ලයිටරයක් පාවිච්චි කරලා ලයිටරේ ඇල්ලුවාම එයා බබල්ස් ටික අයින් වෙලා යනවා. ඉතින් ඊළඟ එකම තමයි අනිවාර්යෙන් මෝල්ඩ් එක පිරිසිදු කරගන්න එක. ඒකත් ගොඩක් දෙනා අමතක කරන දෙයක්. අනිවාර්යෙන් ඕනම නිර්මාණයක් අලුතෙන් දානකොට අපි අනිවාර්යෙන් කලින් කිව්වා වගේම මෝල්ඩ් එක අපි ක්ලීන් කරලා ගන්න ඕනේ. ඒ ටික තමයි. ඊට පස්සේ ඉතින් නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ අර මේ ක්වලිටි කරගන්න එක තමයි තමන් කරගන්න ඕනේ. අර තියෙන කියන්නේ සමහර ලටයින් වල පොඩි ගැටි වගේ හිටිනවා. ඉතින් ඒවා වැලි කඩදාසිය අල්ලලා ඒ වගේ ක්ලීන් කරලා අපි පිරිසිදු කරලා ක්වලිටි එක තියාගන්න ඕනේ. ඉතින්
1: ඕනේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි, ඒ කියන්නේ අපි කතා කරේ මේ දැන් සෝෂල් මීඩියා හරහා මේ වෙනකොට අපි දකිනවනේ ජුලනී මහත්මිය මේ රිසින් ආර්ට්ස් අලෙවි කරන පිරිස ඉන්නවා. එතකොට ඒ රිසින් ආර්ට් සමහරක් වෙලාවල් වලට හදන විදිහ මේ ඕනෑම දෙයක් දැන් දාලා තියෙන සමාජ මාධ්‍ය හරහා අපි දකිනවනේ. ඇත්තටම මේ සෝෂල් මීඩියා හරහා රිසින් නිර්මාණ අලෙවි කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොන වගේද? අපි චුට්ටක් ඒකෙනත් කතා කරමු.
0: සෝෂල් මීඩියා හරහා තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්නකොට මට කියන්න තියෙන්නේ එකම දේ, තමන්ගෙම වීඩියෝස් ෆොටෝස් එකතු කරනකොට ඒවා මේ හරි ක්වලිටි එකකින් එකතු කරන්න. හරි, එතකොට මේ කෙනෙකුට ඒක දැකලා ලස්සන හිතිලා ගන්න හිත දෙන්නේ. ඉතින් ඒ වගේම තමන්ගේ සමාජ මාධ්‍ය තුල තමන්ගේ නිවැරදි දත්ත එකතු කරන්න. ඒ වගේම තමයි කෙනෙක් අනිත් කෙනා ගැන විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් විදියට ඕනේ අපි සමාජ මාධ්‍ය ඇතුලේ මේ තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න ඕනේ. ඉතින් අනුන්ගේ දේවල් නැතුව තමන් කරන නිර්මාණවල වීඩියෝස් ක්වලිටි එකට අරගෙන අපිට දාන්න පුළුවන්. එතකොට ෆොටෝස් අරගෙන දාන්න පුළුවන්. නමුත් සමහරු මම දැකලා තියෙන එකම වීඩියෝ එක එකම ෆොටෝ එක කීපවර දාන. ඉතින් එහෙම දාන්න නැතුව තමන් කරන නිර්මාණවල තමන්ගේ හොඳ ෆොටෝ එකක් අරගෙන තමන්ට පුළුවන් සමාජ මාධ්‍ය තුලින් දාන්න. ඉතින් අර ඒ වගේ එතකොට විශ්වාසය ගොඩනගා ගන්න තමන් ඒ සමාජ මාධ්‍ය තුල ඒ පිටුව හැන්ඩල් කරගන්න තමන් වග බලා ගන්න ඕනේ. නිවැරදි දත්ත එකතු කරලා දීලා ඉතින් තමන්ගේ ෆෝන් නම්බර් එකක් යොදන්න පුළුවන්, තමන්ගේ ඇඩ්‍රස් එක යොදා ගන්න පුළුවන්. එක්ක තමන් දැන් ෂොප් එකක් වගේ කරනවා නම් ෂොප් එකේ ලොකේෂන් එක අපිට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ දේවල් එකතු කරගත්තාම අර කස්ටමර්ට ඇත්තටම විශ්වාසය කියන එක ගොඩ නැගෙනවා. ඒ හරහා අපිට ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පුළුවන්. ඇත්තටම හොඳම තෝතැන්න තමයි සමාජ මාධ්‍ය දැන් ව්‍යාපාර දියුණු කරගන්න.
1: අනිවාර්යම හොඳම තෝතැන්න තමයි සමාජ මාධ්‍ය අපේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් දියුණු කරගන්න, එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ කරගන්න, ප්‍රචාරය කරගන්න හොඳම තෝතැන්න තමයි සමාජ මාධ්‍ය කියලා කියන්නේ. ඉතින් සමාජ මාධ්‍ය භාවිතා කරලා ඔය අපි සමහරක් කලාවල් වලට අදාළ නැති දේවල් කරන අවස්ථා තියෙනවනේ. අන්න ඒ දේවල් වලට පෙළඹෙන්නේ නැතුව අපිටත් ප්‍රයෝජනයක් තියෙන, තව කෙනෙක්ටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහ මෙන්න මේ විදිහ නිර්මාණ වලින් තමන්ගේ ව්‍යාපාරයක් ගොඩනගා ගන්න මේ වගේ නොයෙකුත් දේවල් වලට අපිට සමාජ මාධ්‍ය උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ කිපු කාරණා ටිකත් මතකේ තියාගෙන මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඔන්න දැන් ඔයාට අවස්ථාව තියෙන. එහෙමනම් ඉතින් තව දේවල් තියෙනවා කතා බහ කරන්න. රෙසින් ගැන කතා කරන්න තියෙන එකේ මට හිතෙනවා තව සින්දුවක් අහලම අපි ආයෙමත් රෙසින් ගැන කතා කරොත් හොඳයි කියලා. නිර්මාණ ගොඩක් ඒ පැත්ත බලාගන්න පුළුවන්. මොකද මේ ආචාර්ය චූලනී ජයසිංහ මහත්මිය අතිම නිර්මාණය වෙච්ච රිසින් වලින්ම නිර්මාණය වෙච්ච හරිම ලස්සන කලාත්මක නිර්මාණ ගොඩක් ඒ පැත්තට අරගෙන ඇවිල්ලා තියෙන. වයිස් ට්‍රැජෝස් තියෙනවා, නෙක්ලස් තියෙනවා, ඉයරින්ස් තියෙනවා, ඒ විතරකුත් නෙවෙයි වෙඩින් රින් ප්ලේට් එකක් තියෙනවා. මේ වගේ ගොඩාක් දේවල් දැකලා නැති මේ තබල වට බලා ගන්න පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ආවොත්, අපේ live එක පැත්තට ආවොත්. එහෙමනම් ඉතින් අද වෙනත් මතක් කරගෙන කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112 112 510 510 එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 389 3 දිගටම අහගෙන ඉන්න ලස්සන සඳුවකට යන්න තමයි ලස්ස වෙන්න වෙලාවත් මතක් කරන්නේ 11:13 දැන් වෙලාව 5

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 11 විනාඩි 17යි.
2: මුහුද මැද තියෙන නැවක් ගිලින්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: තෑගි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ,
3: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපයවෙන සෙල්ජාලය කසා කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්ම සාගම්පුල
7: මහරජ උත්තමයා මාන්සේ රාජ සභාවට සැපත් වෙන වග
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
8: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
12: The Welcome Show.
13: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
14: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
1: ඒ කියන්නේ
13: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
12: The Welcome Show.
13: අසුනාවේ 89.3 Supreme Radio.

0: මොනවා ගැන මතවන ඔයාට ඔයා ගැන හිතන කියලා දෙලා සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. විස්සෙත් තුනයි දැන් වෙලාව. ඉතින් රෙසින් ආර්ට් ගැන තමයි කතා කර කර ඉන්නේ. අමතර ආදායමක් ලබා ගන්න රෙසින් ආර්ට් ගැන හරියටම දැනගන්න මෙන්න මේ කතාව තමයි අපි අද උදෑසන 10 ඉඳන් මේ වෙනකම්ම කතා කර කර ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අද දවසේදී විශේෂ කෙනෙක්ට මෙතරියට ආරාධනා කරා. ඇයි ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චුලනේ ජයසිංහ මහත්මිය. මේ වෙනකොට එතුමියත් එක්ක බොහෝ දේවල් කතා බහ කරලා අවසන්. දැන් රෙසින් කලාව ඉගෙනගෙන එතකොට මේ සම්බන්ධයෙන් මේ කලාවට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි චුලනේ මහත්මිය මේකෙන් හම්බ වෙන ආදායම. මේක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට අපි දෙයක් පටන් ගන්නකොට ඒ ඕනම තැනක අපි මුලින්ම හිතන දේ තමයි මට මොන වගේ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයිද කියන කාරණාව. ඇත්තටම මෙතනදී මේ රෙසින් ආර්ට් වලින් ලැබෙන ආදායම මේ ස්ථාවර මට්ටමකට ගෙන එන්න කොච්චර නම් කාලයක් ගත වෙයිද? අපි චුට්ටක් ඒකනත් කතා කරමු.
1: ස්ථාවර මට්ටමක් කියලා කිව්වහම මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් තමන් ව්‍යාපාරයක් පටන් ගන්න නම් තමන්ගේ උත්සාහය, උනන්දුව, කැපවීම ඔය තුන අනිවාර්යෙන්ම තියෙන්න ඕන. නැත්නම් බෑ. ඉතින් අනිත් එකේ තමන් කරන මේ කලාවක් තියෙනවනේ, ඒ කලාවට ආදරයෙන් තමන් කරන්න ඕනේ. එතකොට තමන්ට ඇත්තටම මේ නව අදහසුත් තමන්ටම හොයාගෙන එනවා. මේක මෙහෙම කරොත් හොඳයි එහෙම. ඉතින් ස්ථාවර කරගන්න තමන්ට පුළුවන්, මං කලින් කිව්වා වගේම පොඩියට පටන් අරගෙන තමන්ට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් ටිකෙන් ටික. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් රෙසින් කලාව කියන්නේ අපිට දැන් වෙන දේවල් වලින් වගේ නෙමෙයි, රෙසින් කලාවේ ලාභය කියන එක අපිට සාමාන්‍යයෙන් 50%කට වැඩි ප්‍රමාණයකට අපිට එකතු කරගන්න පුළුවන්. මොකද මේ අනිත් කලාවල් වලට වඩා ඉතින් ඒ හන්දා ඉතින් හොඳම ස්ථාවරයකට එන්න පුළුවන් රෙසින් කලාවේ නියැලෙන්න පුළුවන් නම් කෙනෙකුට. ඉතින් හරි විදියට හරි ක්වලිටි එකට අනිත් එක නිමාව හොඳ වෙන්න ඕනේ. ඊළඟට අපි නිර්මාණයක් අපි එක්කෝ වෙළඳපළට නිකුත් කරනකොට හරි අපේ කස්ටමර් කෙනෙකුට දෙනකොට හරි ඒකේ පැකින් එක අනිවාර්යෙන් හොඳ පැකින් එකක් තිබිය යුතුයි. කෙනෙක්ගේ ටක් ගාලා හිත ඇදිලා යන විදියට ඒ දේවල් ටික කරගන්න පුළුවන් නම් තමන්ට ගොඩ කල් යන්න කලින් තමන්ට පුළුවන් හොඳ ස්ථාවර මට්ටමකට එන්න අරගෙන එන්න ව්‍යාපාරේ.
0: ඔව්. දැන් මේ තමන්ගේම නිර්මාණවලට මිලක් නියම කෙරේදී මේ නියම කරනකොට අපි මොන වගේ දේවල් ගැනද චුලනි මහත්මිය සැලකිලිමත් වෙන්න ඕනේ?
1: ඔව්. දැන් නිර්මාණයක් කරනකොට අපි මෙහෙමයි, දැන් සමහරු පෙළඹිලා ඉන්නවා ලාභය කියන්නේ ලාභයයි මහන්සිය දෙකව තියන්න. එහෙම බෑ. මහන්සිය කියන්නේ අපේ ලාභය තමයි. ඉතින් තමන් බලන්න ඕනේ ඉස්සෙල්ලා තමන්ට නිර්මාණයක් කරන්න ඒකට යන වියදම. ඒ වියදමත් එක්ක තමන්ට මේ ඇසුරුම කියන්නේ පැකින් එක, ඒවට යන වියදම. ඉතින් පැකින් එකත් අපිට පුළුවන් ලස්සනට දැන් කරගන්න තැන්කියු කාඩ් එකක් එහෙම ප්‍රින්ට් කරලා දාලා තමන්ගේ දැන් මේ බ්‍රෑන්ඩ් එකක නමක් තියෙනනම් ඒකත් අපිට මේ ඇටෑච් කරන්න පුළුවන්. ඒ වගේ අර පුංචි පුංචි දේවල් එකතු කරලා තමන්ට පුළුවන් හොඳ පැකින් එකක් එක්ක නිර්මාණය එළියට දාන්න. ඉතින් අර එහෙම කරනකොට ඉතින් ඒවට යන වියදම තමන් බලන්න ඕනේ. ඉතින් ඒ වියදමත් එක්ක අනිවාර්යෙන් තමන්ගේ ලාභේ දැන් රෙසින් වලදී 50%කට විතර අපිට ලාභේ තියන්න පුළුවන්.
0: ඒ කියන්නේ රෙසින් කියන්නේ ලාභ ලබන්න පුළුවන් හොඳ අමතර ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන් හරි ලස්සන කලාවක්. ඉතින් ඒක තමයි මම අර මුලින්දම්ම කිව්වේ මේ කලාව ගැන හරියට ටෙක්නික් දැනගෙන හරිම දේ දැනගෙන මේ කලාවට පිවිසියොත් අනිවාර්යෙන්ම ඔබ හිතන ලාභය ඔබට ලබා ගන්න පුළුවන් කලාවක් තමයි රෙසින් කියලා කියන්නේ. ඉතින් ඒ ගැන තමයි චුලනි මහත්මිය මේ විදිහට දැනුවත් කරේ. තව දේවල් තියෙනවා රෙසින් ගැන නම් කතා කරන්න. දැන් ගොඩාක් වෙලාවට චුලනි මහත්මිය මේ රෙසින් ආර්ට් එකක් අපි කරාට පස්සේ ගොඩක් වෙලාවට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. අපේ ආරක්ෂාව ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි චුට්ටක් ඒක ගැනත් කතා කරමු.
1: ඕනම කෙනෙක් රෙසින් නිර්මාණයක් කරාට පස්සේ ගොඩක් වෙලාවකදී කියන්නේ නැහැ ඒ අපි දැන් සිලිකන් මෝල්ඩ් එකක් අපි හිතන්නකෝ අපි මික්ස් කරනවා කියලා. දැන් අපි ඒක ඒ කරාට පස්සේ අපි කොහොමද ඒක පිරිසිදු කරගන්න
0: කරගන්න.
1: ඉතින් දැන් අපිට ඇත්තටම ප්ලාස්ටික් කප් එකක් වගේ පාවිච්චි කරොත් නම් අපිට ඒක නැවත පාවිච්චි කරන්න ගන්න
0: අමාරුයි.
1: තව රඳපලේ තියෙනවා පොඩ්ඩක් අර මේ පොඩි නිකන් හයිය පොලිතින් එකකින් වගේ එන කප. ඒකත් අපිට සාමාන්‍යයෙන් දෙපාරක් තුන් පාරක් පාවිච්චිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිලිකන් කප් තමයි. ඒක අපි රෙසින් එක මෝල්ඩ් එකට වක්කලා අපේ නිර්මාණ ඉවර කරාට පස්සේ අපි අරකත් අර පැය ගානම වේලෙන්න තියන්න ඕනේ. වේලෙන්න තිබ්බට පස්සේ අපිට පුළුවන් පොඩ්ඩක් කප් එක මේව කරාම අර ඒකේ ඇල්ලලා තියෙන ටික අපිට ගැලවිලා එනවා ඉබේටම. ඉතින් ඒ ආවට පස්සේ නැවත එකක් දානකොට අර මං කලින් කිව්වා වගේම සෙලෝ ටේප් එකකින් අපිට පිරිසිදු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් තමන්ගේ ආරක්ෂාව සපයගෙන නිර්මාණ කලාවේ යෙදෙනවා නම් තමන්ට හොඳ ව්‍යවසායකෙක් බවට පත් වෙන්න පුළුවන් කලාව.
0: අනිවාර්යෙන්ම. එහෙමනම් ඉතින් තව දේවල් ටිකක් තියෙනවා. ඊට කලින් මට හිතෙනවා ලස්සනම ලස්සන සින්දුවකට යන්න ඕනේ කියලා. දෙකටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන් අපේ TikTok live එක පැත්තෙන් ඇවිල්ලා බලන්න. මේ පැත්තේ හැරිම ලස්සන නිර්මාණ ටිකක් අදාරගෙන ඇවිල්ලා තිනු. මේ දේවලුත් බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පැත්තට කතා කරන්නත් අවස්ථාවක් තියෙනවා. 0112510050. එහෙමත් නැත්නම් ඉතින් WhatsApp එක පැත්තට උන ඔබට මැසේජ් එකක් එවන්න පුළුවන්. 0718893893. දෙකටම අහගෙන ඉන්න. වෙලාවත් තක් කරන්න 11:29 දැන් වෙලාව.

0: වෙලාව මතක් කරන්නම් 11:33 දැන් වෙලා 5.
1: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
2: මගේ නම ශාමලි, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉතින් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුණොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ වන්දනාකම.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සින්සාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොබොටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
3: වාර්තාපිට වාර්තා කබලි කෝටි 8 NLV දනට තහන එදුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙලවන ජාතියේ මහත්තන සම්පත තහන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දැන් වෙලාව අමතර ආදායමක් ලබා ගන්න රෙසින් නාට් ගැන තමයි අපි මේ විදිහට සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් තුළින් අද දවසේදී කතා කරන්නේ. ඉතින් ඇත්තටම අමතර ආදායමක් උපයා ගන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් එහෙම කැමැත්තෙන් ඉන්න ඔයා වෙනුවෙන්ම තමයි අද දවසේදී රෙසින් කලාව ගැන අපි කතා කරන්න හේතුවේ. ඉතින් මේ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගත්ත ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූලනී ජයසිංහ මහත්මියව. ගොඩක් දේවල් මේ වෙනකොට කතා කරලා අවසන්. හැබැයි ඉතින් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා චුලනී මහත්මිය අහන්න. දැන් ගොඩාක් වෙලාවට විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශ්වය හරි කැමතිනේ මේ විදිහේ නිර්මාණ කරන්න. එතකොට මේ නිර්මාණවලින් අමතර ආදායමක් ලබා ගන්න හැමෝම කැමතිනේ, විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය. ඉතින් මේ අපේ කාන්තාවන්ට දැන් රැකියාවක නියැලෙන කාන්තාවක් වුණත් කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන් මේ රෙසින් කලාවට පිවිසෙන. හැබැයි තියෙන ප්‍රශ්න තමයි තමන්ගේ රැකියාවක් කරන ගමන් ගෙදරත් බැලන්ස් කරගෙන මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන වෙලාව කළමනාකරණය කරගෙන මේ කලාවට පිවිසෙන්න ගොඩක් දෙනෙක්ට නොහැකි වෙලා තියෙනවා සහ මේ අපහසුතාවත් තියෙනවා. ඇත්තටම අපි චුට්ටක් කතා කරමුකෝ කොහොමද මේ රැකියාවක නියැලෙන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගෘහණියක් වෙන්න පුළුවන් මේ තියෙනව කාලයේ කළමනාකරණය කරගෙන මේ කලාවට සම්බන්ධ වෙන්න කියලා.
4: ඔව්, ඇත්තටම දැන් ගෙදර ඉන්න කාන්තාවෝ ඉන්නවනේ ගෘහණිය, ඇත්තට මේගොල්ලන්ට හොඳම දෙයක් තමයි තමන්ට ගෙදරට ශක්තියක් වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමියාට ශක්තියක් වෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් දෙනා කියන්නේ තමන්ට කාලය නැහැ කියලානේ. ඉතින් මන්නම් ඇත්තට මේක
1: ප්‍රතික්ෂේප
4: කරනවා. මොකද මමත් ඇවිල්ලා කාන්තාවක්, මමත් හැමදේම කළමනාකරණය කරගන්න කෙනෙක් විදියට මං කියන්නේ තමන්ගේ ගෙදර වැඩ කටයුතු ටික මේ උදේ කරගන්න තියෙන වැඩ ටික එහාට කරගන්න උදේට. මොකද ආයේක අපි පස්සට දැම්මොත් අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා කාලය කළමනා කරගෙන. ඉතින් ඒ වගේ කාලය තමන් මේ හසුරවගෙන තමන්ට පුළුවන් මොකක් හරි නිර්මාණ කලාවක් තුළ යෙදෙන්න. ඉතින් රෙසින් කලාව තුළ යෙදෙනවා නම් ඇත්තටම දැන් අපි මුල ඉඳන්ම අපි කියා දුන්නා රෙසින් නිර්මාණයක් කොහොමද කරගන්නේ කියන එක. මම දැන් ආයිත් ඕනම් චුට්ටක් මතක් කිරීමක් කරගන්නම්. එපොක්සි රෙසින් එකයි හාඩ්න එකයි දෙකට එක අනුපාතයට අරගෙන අපිට මේ හොඳට මික්ස් කරගන්න තියෙන්නේ එකම පැත්තකට විනාඩි 3-4. ඒ කරගෙන අපි ඒක කොටස් විදියට බෙදාගෙන අපිට මේ වර්ණ ගන්න පුළුවන්. වර්ණ ගන්නගෙන මෝල්ඩ් එකක් තමයි කැමති හැඩේ එකක් අරගෙන ඒකට දාලා අපිට වැය ගන්න වේලෙන්න තියන්න පුළුවන්. ඉතින් ඒ වේලෙන්න තියෙන අතරතුරේ තමන්ට තවත් මොනා හරි එකට එකතු කරන්න තියෙනවා නම් එක ලේයර් එකක් දාලා පැය 4ක් විතර ගියාට පස්සේ තමන්ට පුළුවන් අනිත් දේවල් එකතු කරගන්න. ඉතින් ඒ වගේ කරගෙන ඇත්තටම තමන්ට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් තමන්ගේ ගෙදරට. ඉතින් මේ කාන්තාවන්ට මං ආරාධනා කරනවා ඇත්තටම තමන් දෙයක් ඉගෙනගෙන හරි තමන්ට දැන් මම මෙතන කියපු දේ එක්ක හරි අත්හදා බැලීමක් කරන්න, තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගෙන තමන් ග්ලව්ස් පාවිච්චි කරලා මාස්ක් එක පාවිච්චි කරලා ඒ විදියට ඉතින් කරන්න කියලා මමත් ආරාධනා කරනවා. ඉතින් මේ දැන් රාජකාරී වැඩට යන කෙනෙකුට නම් ඒ කෙනාට පුළුවන් තමන්ට සමාජ මාධ්‍යයේ පේජ් එකක් TikTok Instagram අපිට තියෙනවනේ නෝකේ සමාජ මාධ්‍ය. ඉතින් ගොඩක් ඇත්තටම දැන් ඒවත් එක්ක LinkedIn එකත් ඇත්තටම ගොඩක් ව්‍යාපාර කටයුතු වලට පාවිච්චි වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා Tamanට පුළුවන් සතිය දැන් වැඩට යන දවස් පහක් තියෙනවානේ. අපිට සෙනසුරාදා ඉරිදා දෙක නිවාඩුයිනේ. ඉතින් ඒ දෙකේ Tamanට පුළුවන් කාලය කළමනාකරණය කරගෙන අර කට්ටියකින් එන ඕඩර්ස් ටික එක්තැන් කරගෙන Tamanට පුළුවන් ඒ දවස් දෙකේ Tamanගේ උත්සාහය තියෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මේ නිර්මාණකරණයේ යෙදෙන්න.
1: හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි කාලය සම්බන්ධ ප්‍රශ්නේදී එතුමිය උත්තර දුන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මමත් කරන්න කැමතියි, මමත් මේ කලාව ඉගෙන ගන්න කැමතියි, මමත් මේ කලාවට සම්බන්ධ වෙන්න කැමතියි, අමතර ආදායමක් විදිහට දෙයක් උපය ගන්න කැමතියි. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මගේ ගෙදර තියෙන වැඩ කටයුතු ටික කළමනාකරණය කර ගැනීම කියන කාරණාව. ඉතින් මෙතනදී අපි ඇත්තටම අපේ වැඩ කටයුතු ටික හරියට පාලනය කරගත්තොත්, හරියට කළමනාකරණය කරගත්තොත් අපිට අපේ ආදායම ඉහළ නන්වා ගන්න, මේ කලාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන කාරණාව තමයි මේ විදිහට ආචාර්ය චෝලනි ජයසිංහ මහත්මිය පැහැදිලි කරේ. ඉතින් තවත් තියෙන දේවල් කතා කරන්න. ඊට කලින් මම යනවා පුංචිම පුංචි විරාමයකට. මොකද කියන ලස්සන සින්දුවක් අහමුද? දිගට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112 510 510 ට වෙලාවක් මතක් කරන්නම්. 11:41 දැන් වෙලාව 5.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නන් 11:44 දැන් වෙලාව පහ.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata
9: the welcome show
1: anugrahaya
10: wartha pita wartha kabani koti yate nlb danade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u dawanta supiritaya galaba dimin rathi sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
11: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 Supreme Radio. මගේ හඬ මගේ රට.
1: හැමෝම කියන මතවෙන ඔයාට ඔයා කැන හිත්තල කියලා දෙලා සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: මට විනාඩි 46 දැන් වෙලාව. ඒ කියන්නේ මට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා කියන්නේ යන්න වෙලාව ආසන්නයට මං ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම යන්න බෑ. මේ තරම් ලස්සන සුන්දර කතාබහක් මේ පැත්ත සිද්ධ වෙනකොට අපිට ගියට යන්න බෑනේ. එහෙම නේද? හරි, තව දේවල් ටිකක් තියෙනවා රිසන් ගැන දැනගන්න. එන ගොඩාක් වෙලාවට චුලනී මහත්මිය මේ අපි දැකලා තියෙනවා මේ වෙනකොට එක එක විදිහ රිසින් නිර්මාණ බිහි වෙනවා. දැන් වර්තමානයේ වෙද්දි එහෙමත් නැත්නම් මේ වෙද්දි මේ රිසින් කලාව ඇතුළත තියෙන ජනප්‍රියම ට්‍රෙන්ඩ්ස් මොනවද? අපි චුට්ටක් ඒකනත් කතා කරමු.
1: ඇත්තටම ගොඩක් දෙනා දැන් තමන්ගේ මංගල දිනේ තමන් පාවිච්චි කරන බොකේ එක තමන්ට සදාකාලික සිහිවටනයක් විදිහට තියාගන්න රිසින් වලින් ප්‍රසවේෂන් කරගන්න. ඒ වගේම යම් යම් ආයතන හරහා මේ දේවල් වලදී කී ටැග් එකක් වගේ දෙයක් දෙන ට්‍රෙන්ඩ් එකක් දැන් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මංගල උත්සව සඳහා කපල් එකගේ නම් දෙක යොදලා දෙන ඒවා. ඉතින් ඒ අරුණාම ඉතින් ඇත්තටම මුහුදු කල භාවිතා කරලා, ඒ වගේම ඔරලෝසු. එතකොට අපේ ඇල්ෆබට් එකේ තියෙන අකුරු 26 ඒ හරහා කී ටැග් පාවිච්චි කරනවා. ඒ වගේම සිංහල අකුරු පාවිච්චි කරලා ගෙවල් වලට යම් යම් දේවල් නිර්මාණ කරනවා. ඉතින් ඒ වගේම අරුණහම දැන් ගොඩක් දෙනා ඒවම තමයි ගොඩක් ට්‍රෙන්ඩ් එක විදියට පාවිච්චි කරන. නමුත් ඇත්තටම වෝල් හැංගර්ස් කියන දේවලුත් මේ රෙසින් නිර්මාණ කලාවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඒක. ඒනට ගොඩක් දෙනා ඒකට නැඹුරු නැහැ. මොකද ඉතින් වියදමත් ටිකක් අධිකයි වගේ දේවල් වලට. ඒ නිසා ඉතින් ඔය වගේ දේවල් තමයි ගොඩක්ම ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ රෙසින් නිර්මාණ කලාවේ අනිත් එක චූටි බබාලගේ මතක සිහිවටන විදිහට තියාගන්න. ඉතින් ඕවා තමයි ඇත්තටම මේ ජනප්‍රිය වෙලා තියෙන රෙසින් කලාවෙන් කරන නිර්මාණ විදියට.
0: නිර්මාණ විදියට දැන් අවසාන වශයෙන් අපේ කතාබහේ අවසාන තැනට ඇවිල්ලා තියෙන චූලගේ මහත්මිය, අවසාන වශයෙන් මේ ගෙදර ඉඳගෙන එහෙමත් නැත්නම් තමන්ගේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්, එහෙමත් නැත්නම් වැඩ ටික ඔක්කොම බැලන්ස් කරගෙන මේ ව්‍යාපාරයට අත ගහන්න බලාගෙන ඉන්න කෙනෙක්ට දෙන්න තියෙන වැදගත්ම උපදෙස මොකක්ද?
1: ඇත්තටම ඉතින් දැන් අර කලින් කිව්වා වගේ මං ගෙදර ඉන්න අපේ කාන්තාව ගෘහණියෝ. ඉතින් ඒගොල්ලෝ විශේෂයි. ඒගොල්ලන්ට මොකද දවස පුරා දවස කළමනාකරණය කරගත්තොත් ඇත්තටම ව්‍යාපාරයකට පෙළඹෙන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට පුළුවන් එක එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මගින් ඇත්තටම තමන්ට මම කියන්නේ හරි දේ හරි විදියට ඉගෙන ගන්න. හරි දේ හරි විදියට ඉගෙනගෙන තමන් මේ ව්‍යාපාරයකට යොමු වෙන්න. ඉතින් ඉගෙන ගන්න එකත් ඇත්තටම නොමිලේ ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. ඉතින් තමන්ගේ කොට්ටාෂය ඇතුළත තමන් ගිහිල්ලා ඒ සංවර්ධන නිලධාරීන් ඉන්නවා. ඒ අය හම්බෙලා කතා බහ කරලා පුළුවන් තමන්ට මේ ඉගෙන ගන්න. ඉතින් මං කියන්නේ හරි විදියට හරි මෙතඩ් එක ඉගෙනගෙන ව්‍යාපාරයකට යොමු වෙන්න. එතකොට තමන්ට පුළුවන් හරි ගුණාත්මක භාවයකින් යුක්ත හොඳ පැකේජ් එකක් ඇතුව නිර්මාණ එළියට දාන්න, කෙනෙක්ගේ හිත පිනවන්න, S2 පිනවන්න, මනස පිනවන්න. ඇත්තටම මේ හොඳ දෙයක් තමයි. මං කියන්නේ රෙසින් කලාව විතරක් නෙමෙයි, අපේ ඕනම කලාවක් ඇත්තටම කෙනෙක් භාවනාවක් වගේ. ඇත්තට මේක අපිට මොකද මනස සුවපත් කරගන්නත් පුළුවන් කලාවක් ඇත්තටම. ඉතින් ගෙදර ඉන්න කාන්තාවන්ට හොඳම දෙයක් තමයි මේ නිරත වෙන්න පුළුවන් නම්. ඉතින් මමත් ආරාධනා කරනවා ගෙදර ඉන්න කාන්තාවන්ට මේ මොහොතේ මේ තමන් යම් කිසි දෙයක නොයෙන්න කියලා. මොකද ඒක තමන්ගේ මානසික සුවයටත් හොඳ දෙයක් ඇත්තටම.
0: අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී අමතර ආදායමක් ලබා ගන්න රෙසින් කලාව ගැන අපි කතා බහ කරේ. රෙසින් කියලා කියන්නේ හරිය ලස්සන කලාවක්. එතකොට මේ ලස්සන කලාව ඇතුළේ අපිට අලුත් අලුත් නිර්මාණ බිහි කරන්න පුළුවන්, අලුත් දේවල් හිතන්න පුළුවන්. ඒ තුළින් අපේ නිර්මාණශීලීත්වය තුළින් අපේ හැකියාව තුළින් අපිට නව මම්පත් විවර කරගෙන ව්‍යාපාරය දක්වා මේ දේවල් දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අමතර ආදායමක් විදිහට අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න හොඳ කලාවක් තමයි රෙසින් කියලා කියන්නේ. ඉතින් රෙසින් කලාව කරනකොට මේ දේවල් ගැන හරියට දැනගෙන ටෙක්නික්ස් දැනගෙන ඒ දේවල් වලට එකතු වෙන්න කියලා තමයි මේ විදිහට ආචාර්ය චූලනී ජයසිංහ මහත්මිය සඳහන් කරේ. ඉතින් අමතර ආදායමක් ලබා ගන්න රෙසින් ආර්ට් ගැන හරියටම දැනගන්න මේ කතා බහට අද දවසේ තව පිටික ආදරෙන් එකතු වෙච්ච ප්‍රවීණත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූලනී ජයසිංහ මහත්මියට බොහෝමත්ම ස්තුතියි කියලා කියන. ඉතින් හයමත් අවසක මෙවැනිම ලස්සනම ලස්සන වැඩසටහනකින් නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් තමයි ඔබතුමියට සමු දෙන්නේ.
1: ස්තුතියි. මටත් ආරාධනා කරාට මේ වගේ සමාජයේ කට්ටිය දැනුවත් කරන්න. මමත් ස්තුති කරනවා මේ අවස්ථාවේ.
0: හරි, ඉතින් බොහොමත්ම ස්තුති. එහෙනම් ඔබ සියලුම දෙනාටත් මේ කතාබහ මේ විදිහටම අහගෙන හිටපු ඔබ සියලු දෙනාට විතරක් නෙවෙයි අපේ TikTok live එක පැත්තෙන් හිටපු හැමෝටමත් ස්තුතියි කියන ගමන් එහෙමනම් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ, ගිහිල්ලා එන්න. අද ගියාට හෙට රසපුර බ්‍රහස්පතින්දා දවස් අරගෙන මම එනවා ආයමත් උදේ 10 වෙද්දි. එහෙමනම් ඉතින් දෙකටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඕනේ. හරිද, මම ගියාට අනිත් එක්කෙන වැඩිපිට ඉන්න වැඩි බාර ගන්න. එහෙමනම් ගාලේ නසතුටින් පරිස්සමින් නතරෙන් ඉන්න අනුබලවත් මතක් කරන්න 11:52 ආයතන ලාභ. මම නිෂා.

0: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒවට වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

சுபஹ லக் விவாஹித ரத்னி விலாயதபாத மஹாவி வினாடி ஹதாய் திலாசுன வேதஷம் එකෙන් අසුන වේදෂම තුන නවා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අද ජුනි මාසේ 10 වෙනිදා ලස්සනම ලස්සන බදාදා දවස කියලා කියන්නේ අපි ආව වෙනම ජර්නි එකක් ගෙනියන්නේ වෙනම ගමනක් ගෙනියන්න සූදානම් වෙලා තමයි ඉන්නේ මොකද මේ අර සෙන්සතිය ඉතුරු දවස් ටික අපි මික්ස් එකේ ඔක්කොම සින්දුරි ගාවට දිනවනේ අද දවසේ අපි වෙනම ට්‍රිප් එකක් වෙනම ජර්නි එකක් ගෙනියන්න හදන්නේ මේ 70 80 90 දශකේ අපිට ඇහුණ නේ අපි තාමත් අහන මම දන්නවා මට විශ්වාසයි ඉස්සරහට අවුරුදු ගානක් ගියත් අවුරුදු 100ක් ගියත් අහන ලස්සනම ලස්සන සින්දු තමයි අපි ලෑස්ති කරලා තියෙන හැම බදාදම ඉතින් ක්ලාසික් සින්දු ටිකක් ලස්සනම ලස්සන නොස්ටැල්ජික් මතක් වෙන සින්දු ටිකක් තමයි ඔයාලට බදාදර අහන්න පුළුවන්කම ලැබෙන්නේ දැන් කට්ටිය හිතනවා මේ අපේ දැන් ওই 2010න් පස්සේ කට්ටිය පරණ සින්දු අහන්නේ නැහැ. ඒගොල්ලෝ අහන්නේ මේ අලුත් සින්දු විතරයි. ඒගොල්ලෝ මේ පරණ සින්දු වලට ආස නැහැ. මම ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි හිතවතුනේ. මොකද මම දන්නවා 2010න් පස්සේ පුද්ගලයෙක් විදියට අපි සෑහෙන්න මේ සින්දු වලට ආදරේ. මට විශ්වාසයි. ඒ නිසා අපි වැඩේ පටන් ගන්න හදන්නේ දිගටම අහගෙන ඉන්න දවල් දෙක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. මෙතත් ඉන්න ඔයාලට පුළුවන් රේඩියෝ එකෙන් FM 89.1 හරි FM 89.3 හරි අපිව ට්‍යුන් කරලා අහන්න ඔයාලට හැකියාව තියෙනවා. රේඩියෝ එකෙන් ඒත් එක්ක මට හැකියාව තියෙනවා. මම බලන්න එන්න TikTok live එක පැත්තට TikTok live එක පැත්තට આવුත් ඔයාලට පුළුවන් මාව බලන්න දවල් දෙක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ එන්ස පරක්කු වෙන්න එපා ඉක්මනට එන්න කියලා ඔයාලට මතක් කරනවා ලස්සන ලස්සන සින්දුවක් දීලා තමයි අපි වැඩ පටන් ගන්න හදන්නේ කැකිරි බලන ටික්‍රසිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි වෙලාව 12:00 විනාඩි 10 දිගටම අහගෙන ඉන්න මං මැක්

0: රේඩියෝ උසස් පත්‍රය තව ශබන්ද දිවිලි අදුමුලට ගත හැකි නවතම සුපර් ප්‍රචාරය සංගීත ක්‍රීම් සුපර් ශාකා පාතලේ අතුගිරිය කඩුමිල ගණේමුල්ල නාරම් සාදම්පුර
1: අවසාන ප්‍රශ්නය ආශය මිතම ඉස්සරහ දෙන්නේ කාණ්ඩ වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටේට ඒ වෙලාවේ ගීතක මොකද්ද
2: මන්නම් කරන්නේ ආදි වෙන එක මොකද පහත් නම් පිටිපස්සෙන් ගායකයෝ

0: bu değeri yağdı. Hadattık karama değerde.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද ඔය පේස්ට් එක පිටුනේ තේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: ඔව් කලබලයි තමයි තමයි පටන් ගන්න උදැසන. හිතාගන්න අසමයේ ප්‍රතිකට කොටුවා. සමයේ දවස් පහයිම. ඔන්න හිතට. Welcome show.
1: අනුග්‍රහය.
3: වර්තමාන වර්තමාන ප්‍රතිපත්තිය නේද තනකට හොඳ අධිකරණය බුද්ධයි
2: ඉක්මන සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

සුබදහනා කිතවතන වෙලාව දවල් 12යි විනාඩි 21යි දැන් FM 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් ඉතින් ඔයාට මාව අහන්න පුළුවන් විදි කීපයක් තියෙනවා රේඩියෝ එකෙන් FM 89.1 හරි FM 89.3 හරි ටියුන් කළා මාව අහන්න පුළුවන් ලෝකෙ කොහෙන්ද ඔයාට දැන් අපි අහන්න පුළුවන් අපි දන්නවා විශේෂයෙන් මතක් කරන්න කට්ටියක් ඉන්නවා දකුණු කොරියාවේ සෑයන පිරිසක් අපි මේ වෙලාවේ අහගෙන ඉන්නවා ඉතින් අපිට දවල් වුණාට ඒගොල්ලන්ට සමහර කට්ටියට හවස සමහර කට්ටියට උදේ ඉතින් මාලදිවයිනේ සෙට් එකක් ඉන්නවා අපිට මතක් කරන්න ඩුබායි දොහා කටාර් කුවේට් වලින් කට්ටියක් ඉන්නවා ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ අපිට අද පළවෙනි කෝල අපේ මොරටුවේ මල්ෂික මහත්තයා තමයි අපිට අද මුලින්ම කතා කරේ ඉතින් යාළුව සෙට් එකත් එක්කම සද්දෙර සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ එතකම එකතු කරගන්න කට්ටියක් ඉන්නවා මේ මම හරීම මගේ කල්යාණ මිතුරෝ පිරිසක් මේ වෙලාවේ මාව අහගෙන බලාගෙන ඉන්නවා ඉතින් ඒ කට්ටිය මතක් කරන්න ඕනේ අද අද මට හැංගීගෙන යන ඒ කට්ටිය මාව අනුභව කරන්න හදන හැඩක් තමයි මට පෙනීගෙන යන්නේ හිතවතුනි ඉතින් මතක් කරනවා බොහොම ආදරෙන් අපේ 3 idiots ලක්ෂිත හිමරු මනීෂ මේ කට්ටියවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා ඒත් එක්කම අපි එකතු කරගන්නවා කවුද කසුනියා කසුනිය එකතු කරගෙන කසුනියට අපි ස්පෙෂලි ඊළඟ සින්දු අපි දෙනවා අපේ කසුනිට ඒත් එක්කම ගයත්මිත් එකතු කරගන්නවා අපේ සංජුලා අපේ සංජුල මැඩමත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් කට්ටියම කැම්පස් එකට වෙලා අපි වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් ওই කට්ටිය එකතු කරගන්නවා. ඒත් එක්කම හලාවත පැත්තෙන් අපි වහගෙන ඉන්නවා සකුණි හංසික. සකුණි හංසිකාවත් අපි එකතු කරගන්නවා. නෙළුම් කුමාරිත් අපිව ෆලෝ කරලා තිනවා. අපි වහගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. නවසීලන්ත පැත්තෙන් අපේ අංජුනියක් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් WhatsApp මැසේජ් උත් කීපයක් ඇවිල්ලා තිනවා. ඒ ටිකත් මතක් කරන්න. අද නම් කතා කරන්න යන්නේ මොනවද කියලා කියන්න එපේ. අද කතා කරන්න යන්නේ දැන් අපි ජීවත් වෙන සමාජෙ මේ මේ මම හිතලා කියනේ නෙමෙයි මම මේ එහෙම මෙහෙන් ගත්තු පොයින්ට්ස් හරිද කරුණු දැන් අපි සමාජෙ ජීවත් වෙනකොට අර ඉන්න ඕන විදිහක් තියෙනවනේ සමහර තැන්වල අර කතාවට කියනවා දැන් අපේ ආචාර්යම කියනවා සමහර තැන්වලදී ඇඟ පණ නැති කරලා ඉන්න ඇහුන්නේ වගේ ඉන්න සමහර දේවල් වම් කණින් අහලා දකුණු කණින් පිට කරන්න සමහර තැන්වලදී අහගෙන විතරක් ඉන්න කිසිම දෙයක් කියන්න කරන්න යන්න එපා කියලා අපිට එහෙම කියනවා ඇඟ පණ නැති කරලා ඉන්න සමහර තැන්වලදී අර මේ කණෙන් අහලා ඒ කණෙන් පිට කරලා ඉන්න ඔහොම කතා කියනවනේ ඇත්තදම සමාජ ජීවත් වෙනකොට අපිට මොන මොන වගේ දේවල් දෝණි කියලා ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනේ මටත් කියලා දෙන්න මම දන්න කීපයකුත් තියෙනවා ඒ ටික මම ඔයාට කියලා දෙන්න එහෙනම් එහෙම ජීවත් වුණාම ඔයාලට ගඟේ පයින් නෑ මිතෙන්නේ නෑ වතුර බොන්න හිතෙන්නේ බඩ පිරෙන්න නේ වතුර බොන්න ඕනේ බඩ පිරෙන්න මම කියන අර ගඟේ පයින් නෑ මිතෙන්නේ නෑ හරි වෙලාව දවල් 12:24 දිගටම අහගෙන ඉන්න දවල් 2 වෙනකම් මගේ නෝ මේ පැත්තේ

පෙර සිතුවිලේ සිතුවම් කරන Dream Night සති නිතික බල රාත්‍රී හතට අනුග්‍රහය.

ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. උන්ජුවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී උන්ජුවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

අද සින්දු ටික ගැන නම් වචන නෑ කියන්න. ගෑංගේකට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි. අද වචන නෑ කියන්න සෑහෙන ප්‍රතිචාර කොහොත්ද? වැඩිපුරම ප්‍රතිචාර හම්බෙන දවසක් තමයි අපිට මේ බදල කියලා කියන්නේ. මම අර කිව්වේ කලනොත් කිව්වේ. දැන් අර කියනවනේ කට්ටිය මේ 2000න් පස්සේ කට්ටිය තරුණ කට්ටිය මේ පරණ සින්දු වලට ආස නැහැ. ඒව රස විඳින්න දන්නේ නැහැ. එහෙම කියන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඉතාමත් වැරදි කතාවක්. මොකද අපි වගේ මේ සින්දු වලට සෑහෙන ආදරය කරන කට්ටිය ඉන්නවා. TikTok live එක පැත්තට આવත් බලා ගන්න පුළුවන්. නිදහස. ඉතින් මල්ජික අපිට කතා කරලත් කලින් කිව්ව ලස්සන සින්දු ටිකක් යනවා කියලා තමයි. ඒ නිසා තමයි අපිට කතා කරන්නේ. අපි හරි ආඩම්බර වෙනවා, නිහතමානීව ආඩම්බර වෙනවා. ඉතින් අපිත් එක්ක ඉන්නවා දයා ඉන්නවා, අපිත් එක්ක හංසන ඉන්නවා, අපිත් එක්ක අංජුනි ඉන්නවා නවසීලන්තෙන්. ඉතින් දයා ඉන්නේ කුවේට් වලින්. ඒත් එක්කම හංසන අහලා තිනු සුදු මූණ දකින්න ආසද කියලා. ඔව් සුදු මූණ දකින්න ආසයි. වියන් රාජ් ඉන්නවා, ඊට පස්සේ අනුරාධ ඉන්නවා, දිනු ඉන්නවා. ඉතින් වගේ ගොඩාක් කට්ටිය අපි වහගෙන ඉන්නවා. නිලුම් කුමාරි ඉන්නවා, ලස්සන නම නිලුම් කුමාරි. හිරුෂ නවෝද් ඉන්නවා. මේ විතර ගොඩාක් කට්ටිය අපි වහගෙන ඉන්නවා. සංස්කෘතික එකඟයි කියලා දාලා තිනවා මේ හන්සන. දැක්කනේ. ඒ කියන්නේ මේක පිළිගන්න බැරි කතාවක්. අලුත් කට්ටිය, පරණ කට්ටියනේ, වැඩි හිටියෝ, පොඩි හිටියෝ, අපි හැමෝම ආස සින්දු තමයි මේ බදාදර ප්ලේ වෙන්නේ. දැන් මාතෘකාවක් අද තියෙනවනේ අපිට කතා කරන්න. සමාජ ජීවත් වෙනකොට අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. නැත්තම් මේ සමාජ ජීවත් වෙන්න හරි අමාරුයි. අර අපි නිතරම ඇහෙන කතාවක් මේ සමාජ ජීවත් වෙන්න අමාරුයි. දැන් ඉස්සර ඉස්කෝලේ කියන්නේ ඔහොම ඉඳලා නම් මේ සමාජ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඔහොම ඉඳියොත් නම් සමාජෙ ඉන්න හම්බෙන්නේ නැහැ කියලා. මට හම්බුණා ලස්සන ආටිකල් එකක්. මේක මේ දාලා තිබි Facebook එකේ ප්‍රදීප් කියලා සහෝදරයෙක්. ඉතින් එයා බොහොම ආදරයෙන් මතක් කරනවා. අහගෙන ඉන්නවනම් ඔන්න ක්‍රෙඩිට්ස් ඔක්කොම ටික වාට අපි ලබා දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මෙන්න මෙහෙම තමයි තිබ්බේ. පළවෙනි කාරණය තමයි සමාජ ජීවත් වෙනවා නම් ජීවත් වෙනකොට අත්‍යවශ්‍ය වෙන දේවල් වලින් ගෞරවය. දෙවෙනි එක තමයි සන්නිවේදන හැකියාව. තුන්වෙනි එක තමයි ඉවසීම, විශ්වාසනීයත්වය තමයි හතරවෙනි එක. පස්වෙනි එක තමයි අනුකම්පාව. හයවෙනි එක තමයි අවංකකම. තව තුන හතරක් තියෙනවා. ගෞරවයේ ගෞරවයක තමයි. ඒ කියන්නේ සමාජ ජීවත් වෙනකොට සමාජින් අනික් කට්ටිය දැනගන්න ඕනේ අපිට ගෞරව කරන්නේ නේ. නෑ නෑ you are wrong හිතවතුනි. ඒක ගැන මේ කියන්නේ. අනිත් අයට ගරු කිරීම සහ තමන්ටත් ගෞරවයක් ලබා ගැනීම ගැන තමයි මේ කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම සමාජ ජීවත් වෙනවා නම් දැන් අපිට ගෞරවය ලබන්න ඕන නම් අපි අර කතාවක් තියෙනවනේ තමන්ට ගෞරවය ලබන්න ඕන නම් ඔයා මුලින් ගෞරව කරලා ඉන්න ඕනේ කියලා. ඒ වගේ තමයිනේ. අනිත් අයට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමන්ටත් තමන් ගැන ගෞරවයක් ලබා ගන්න ඕනේ. තමන් හිතේ තමන් ගැන ගෞරවයක් තිබ්බොත් තමයි අඩුම ගානේ අනික් කට්ටිය අපිට පොඩ්ඩක් හරි ගෞරව කරන්න හිතෙන්නේ හරි. එහෙනම් ඉතින් අපෙන් ඉල්ලලා තියෙනවා මේ නවසීලන්ත පැත්තෙන් අපේ අංජුනියක්ක ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. දෙන්න සැලෙන ලෙලෙන දෙන්නක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තරයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවක
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසුද රාජෝත්තමයන් වහන්සේ
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතියේ දවස් පහේම දහවල් දෙකට.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණය දේශගුණය තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනේ කෙනෙකුට තේරෙන්න ඕනේ. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
6: ඒ කියන්නේ
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The welcome show.
0: අසු නවයයි තුන. Supreme Radio.

වෙන්නේ. වෙලාව දවල් 12 විනාඩි 50යි හිතවතුනි. වා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. අපි ඊළඟ පැයට අඩිය තියන්න තමයි සූදානමින් ඉන්නේ. දැන් අද අපි කතා කරන්නේ සමාජ ජීවත් වෙනකොට ඔයාට අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්. ඉතින් මේක මිස් කරගන්න එපා. පොරක් පාරක් කරන් ලියාගත්තත් කමක් නැහැ හිතවතුනි. ඔයා දන්න දේවල් තියෙනවනේ. දැන් මන් දන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා මේ ලෝකේ. ඔයා දන්න දේවල් ගොඩාක් ඇති මේ ලෝකේ. ඉතින් ඔයා දන්න දේවල් මට කතා කරලා කියන්න. මන් දන්න දේවල් ඔයාට රේඩියෝ එකනුයි අපේ TikTok live එකනුයි මම ඔයාලට කියන්න. මම ඉතින් ගොඩාක් දේවල් දන්නේ නැහැ. දන්න ටික ඔයාලට කියන්නම් අහන් ඉන්න පුළුවන් විදියට. අහන් ඉන්න බැරි දන්නෙත් නැහැ. කොහොම හරි ඉතින් අහන් ඉන්න වෙනවා. රයිට්. ඉතින් අපිට අද කතා කළා බර්ත්ඩේ විශේෂයක් තියෙනවා කියලා. මුලින් මේ බර්ත්ඩේ විශේෂක මට හිතාගන්න බැරි වුණා. ලොකු අම්මගේ දුවගේ පොඩි දුවගේ උපන්දිනය කිව්වා. මට හිතාගන්න බැරි වුණා. ඔන්න දැන් තමයි මේ අවේ ලොකු අම්මගේ දුවගේ පොඩි දුවගේ උපන්දිනේ, පොඩි නැන්දගේ දුවගෙත් උපන්දිනේලු. පොඩි නැන්දගේ දුවගේ ලොකු අම්මගේ පොඩි දුවගේ උපන්දිනේලු. ඉතින් අක්කගේ දුවගේ නම සිනුලි. හරි ලස්සන නමක් නේ. සිනුලිට අපි සුභපතනෝ නේ. හැපි බර්ත්ඩේ ටු යූ කියලා සුභපතනෝ සිනුලි නේ. ඔයා ඉගෙන ගන්න දේවල් ඔක්කොම හොඳට කරන්න පුළුවන් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ එකේ නැන්දලා මාමලා අපි හැමෝම සුභපතන. නැන්දල මාමල කිව්වම හරියන්නේ අයියා අක්ක ඔක්කොම සුභපතන. ඒතකම සිනුලි සසඳි දෙන්නගේ උපන්දින අනිත් එකනාගේ නම සසඳි, පොඩි නැන්දගේ දුවගේ නම සසඳිලු. මොන වුණත් ගිෂු හරි ලස්සන නම් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ගේ ගෙදර පවුල කට්ටියගේ. වෙරි නයිස් නේම්ස්. ඉතින් අපි සිනුලිටයි සසඳිටයි හැපි බර්ත්ඩේ ටු යූ කියලා සුභපතන නේ. ඉගෙන ගන්න හැම දෙයක්ම ඒ විදිහටම හරියන්න, හිතේ තියෙන ඩ්‍රීම්ස් නේ, බලාපොරොත්තු හීන ඔක්කොම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නේ. ලස්සන නම් දෙකක ඔය දෙන්නට තියෙන්න කියලාත් අපි කියනවා. එහෙනම් අපි ඊළඟ සින්දුව දෙනවා අපේ සිනුල්ටයි සසඳිටයි. අපි වහගෙන ඉන්නවා කොරියාවේ සෙට් එකක්. බණ්ඩාරෝයි අදළු පිරිස කොරියාව පැත්තෙන් අහන් ඉන්නවා. ඒගොල්ලොන් එක්ක එකතු කරගෙන අපි යනවා. එහෙනම් සිනුල්ටයි සසඳිටයි හැපි බර්ත්ඩේ.

0: ප්‍රේම් රේඩියෝ.
1: මොහොත මැද තියෙන නවක් ගිලින්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතරි

වෙලාව දවල් 1:08 හිතවතුනි. සුබ දහවලක් වේවා. අපි ලන්ච් බ්‍රේක් දෙවෙනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලන්ච් බ්‍රේක් දෙවෙනි පැයෙන් අහන්න පටන් ගත්ත කට්ටියට සුබම සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුඩ් ආෆ්ටර්නූන් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්. ඉතින් අපි ලයිව් එක දැන් පුරා පැයක් තිස්සේ අපි කන්ටිනියු කරන් යන ගමන් තමයි තියෙන්නේ. තව පැයක් කන්ටිනියු කරන් යන්න තියෙනවා. ආට පුළුවන් ඉක්මනට මේ පැත්තට එන්න. මේ පැත්තට ඇවිල්ලා අපිට මැසේජ් කරන්න හැකියාව තියෙනවා. එතක මතක් කරන්න ඕනේ 0112 510 510 අපි හොට්ලයින් එක ඔන් වෙලා තියෙනවා. ඒ පැත්තට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය අවස්ථාව තියෙනවා 0718 893 893 අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. රයිට්. දැන් ඉතින් විශේෂ පණිවිඩයක් කියන්න තියෙන හැමදාම ඔයාලට මොකක් හරි අපේ හැම ප්‍රෝග්‍රෑම් එකම විශේෂ පණිවිඩයක් ඔයාලට ගෙනල්ලා දෙනවානේ. දැන් ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එකෙත් මම ඔයාලට විශේෂ පණිවිඩයක් කියන්න යනවා. දැන් මේ උදා වුණේ මොන මාසෙද? උදා වුණේ පොසොන් මාසේ. දැන් මේ වෙසක් පොසොන්, ඊට පස්සේ නත්තල, ඊට පස්සේ අලුත් අවුරුද්ද සිංහල හා තමිල අලුත් අවුරුද්ද, ඊට පස්සේ දීපාවලි උත්සවය, නේ රාමසන් උත්සවය, මේ හැම කල්චරල් ෆෙස්ටිවල් එකක්ම, එතකොට ආගමික උත්සවයක්ම නේ, ගොඩාක් රසවිඳින්න කවුද කියලා අහුවත් ඔයාගේ උත්තරේ මොකද්ද? මම දන්නවා, මම හිතන උත්තරේම තමයි, මම කියන උත්තරේම තමයි. මේ හැම සංස්කෘතික මංගල්‍යයක්ම, මේ හැම ආගමික උත්සවයක්ම, ආගමික කටයුත්තක්ම රස විඳින්නේ, ඒක විඳින්නේ, ගොඩාක් ඒක වටින්නේ මං විශ්වාස කරනවා අපේ පොඩි කට්ටියට. මොකද දන්නවද, ඒගොල්ලන්ට පොඩි කාලේ ඇති වෙන දේ තමයි නේ අනාගතයේදී අපේ රටට ලෝකෙට බලපාන්නේ. ඒ නිසා අපි හැමදාම මේ වගේ විශේෂ දවසක් එනකොට, විසක් වේවා පොසොන් වේවා, අපි විශේෂයෙන්ම අපි පොඩ්ඩ ගැන හිතනවා. සුප්‍රීම් රේඩියෝ අපි විශේෂයෙන්ම අපි පොඩ්ඩ ගැන හිතනවා. ඔයගොල්ලෝ දන්නව නත්තලටත් එහෙමයිනේ. හැම දෙයකදීම අපි අපේ පොඩ්ඩ වෙනුවෙන් දෙයක් කරනවා. ඉතින් මේ පාර

ලස්සනම ලස්සන වැඩක් අපි සූදානම් කරලා තිනවා. මේ පින්බර පොසොන් මාසේ අපි පොඩ්ඩක් අපි අවස්ථාව ගෙනල්ලා තියෙනවා. මෙන්න මේකයි අවස්ථාව. පොසොන් පොහොය ගැන ඔයාට හිතන දෙයක් ලස්සනම ලස්සන චිත්‍රයකට නගල චිත්‍රයක් ඇඳලා ඔයාට කැමති දෙයකින්, ඒක ඔයිල් පේන්ටින්ග් වෙන්න පුළුවන්, පැස්සල් එකකින් වෙන්න පුළුවන්නේ, ඕනම දෙයකින් ලස්සනට පාට කරලා කලර් පෙන්සිල්ස් වලින් වෙන්න පුළුවන්නේ, ඕනම දෙයකින් පාට කරලා එහෙම නැත්නම් කොලාලවල ඕනම විදියකට ඒක වර්ණ ගන්වලා ලස්සනම ලස්සන ෆොටෝ එකක් අරගෙන, පැහැදිලි ෆොටෝ එකක් අරගෙන, මතක ඇති ඔයාගේ චිත්‍රය, ඔයාගේ නමයි ගමයි විස්තරයි ලියලා අපිට WhatsApp කරන්න. දැන් අපි විශේෂයෙන්ම අපේ ලොකු කට්ටිය, අපේ වැඩිහිටියෝ මේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නවනේ, ඕගොල්ලොන්ගේ පොඩ්ඩට කියලා ලස්සන චිත්‍රයක් අඳවල අපිට යන්න. වයස් සීමාව තමයි අවුරුදු 12ට අඩු ළමයින්ට තමයි අවස්ථාව තියෙන්නේ. ඒකත් මේ විශේෂම ආරංචිය. දැන් ජයග්‍රහයි හිමි චිත්‍ර හිමි පොඩිත්තු ඉන්නවනේ, ජයග්‍රහයෝ ජයග්‍රහකයෝ නේ. ඉතින් ඒගොල්ලන්ට අපි චාන්ස් එකක් දෙනවා, අවස්ථාවක් දෙනවා. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අපේ වැඩසටහනට ඇවිල්ලා, මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න, ප්‍රසන් කරන්න අපි අවස්ථාවක් දෙනවා හිතුවතුනි. ඉතින් ඕගොල්ලෝ උදෑසන 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ අහන කෙනෙක් නම් ඔයා දන්නවා අපේ පොඩිත් ඔයගොල්ලොන්ගේ එක එක දක්ෂතා ඉදිරිපත් කරනවා, විශේෂකාර පොඩ්ඩ විශේෂාංගේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පොඩිත්ත මේකට යොමු කරන්න. ජයග්‍රාහී චිත්‍රහිමි අපේ පොඩිත්තන්ට අපි දෙනවා අවස්ථාවක් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න අපිත් එක්ක එකතු වෙලා මැදිරියට ඇවිල්ලා. ඉතින් මතක් කරන්න ඕනේ නම්බර් එක 0718-893-893 තමයි WhatsApp කරන්න ඕනේ. 0718-893-893 කියන අපේ WhatsApp නම්බර් එකට පැහැදිලි පින්තූරයක් අරගෙන නමගම විස්තර ලියලා අපිට එවන්න කියලා වට මතක් කරනවා. එහෙනම් ඉතින් පැයේ මුල මේ විශේෂ ආරංචිය කිව්ව මොකද මේ අප්‍රේල් නෙමේ ජුනි මාසේ 25 වෙනි දින කලින් ඉක්මනට අපිට WhatsApp කරන්න කියලා මතක් කරනවා. අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. අපේ පැයේ ලස්සන සින්දුවක් තමයි මේක. මගේ උරු කඳක් දිරාලා වෙලාව දවල් 1:12 දැන්.

0: අවසාන ප්‍රශ්නය. අශෝක හිතමු ඉස්සරහ දෙන්නේ ක්‍රම වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටේට ඒ වෙලාවේ යුතුක මොකද්ද?
1: මන්නම් කරන්න වැඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සෙන් නෑට හොඳ බලයක් බලාගන්න වෙන්නේ නෑනේ.
2: මේ වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පටවුන් රණිය.
3: මුලින්ම
1: කරන්න ඕනේ සෞටික හෝදල පෙරන
2: ජීවිතය.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටීන් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් එක පටලා පේන්නත් හරියට දාගන්නකෝ.
2: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිමාවෙන ආසරේ. සතිය දවස් පහේම උදේ හතට.
1: අනුග්‍රහය
5: මෙල්ඩෝල් හිසරදය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

එකයි විනාඩි විසි අටයි හිතවතුනි. දැන් අපි දෙවනි පැය මැද භාගෙ තමයි ඉන්නේ. දැන් මතක් කරන්න දේවල් කීපෙකුත් තියෙනවා. දැන් ඊටත් වඩා මේ අපි වහගෙන ඉන්න කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. අපි ඒගොල්ලොන්ව මතක් කරන්නම්. ඉතින් අපි වහගෙන ඉන්න නවසිලන්ත පැත්තෙන් අංජුනී අපි වහගෙන ඉන්නවා. එදකම ගිෂු අපි වහගෙන ඉන්නවා. හැමදේම අහන්නේ සුප්‍රීම් රේඩියෝ තමයි. හැම ප්‍රෝග්‍රෑම් එකක්ම හරිම ලස්සනයි කියලා අපේ කවුද ගිෂු අපිට කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ගිෂු. එතකම අපි එකතු කරගන්නවා අපේ මහේෂි. මහේෂි මේ ෆෝන් එක කැඩලා තිබ්බ සති දෙකක් ඉක්මනට හදාගත්තු ගමන් අපේ ලයිව් එකට එකතු වුණා කියලා කිව්වා. ඒත් එකම රෝමි පැත්තේ යන වැඩ ඉවර කරලා පාක් එකට වෙලා ඉන්නවලු. අනේ මතක් කරන්න කියලා කිව්වා අපේ පැතුම් අයියත් අපි වහගෙන ඉන්නවා. බොහොම ආදරෙන් අපි එකතු කරගන්නවා. ඒත් එකම අපි යනවා මාලදිවයින පැත්තට. මාලදිවයින කියලා කියන්නේ හරි ලස්සන පැත්තක්. හොඳේ හරි ලස්සන පැත්තක් නෙමෙයි, හරි ලස්සන රටක්. මේ මාලදිවයින මිනිස්සු මේ අපේ ශ්‍රී ලාංකික කට්ටියට, ශ්‍රී ලංකාවේ ලංකාවේ මිනිස්සුන්ට ටිකක් සමානයි කියලා කියනවා. ඒ කියන්නේ මේ හැඩරුවෙන් පෙනුමෙන් ටිකක් සමානයි කියලා කියනවා. මේ ඒක මේ ඇත්තද දන්නේ නැහැ. මම හැබැයි ෆොටෝස් වලින් එහෙම දැකලා තියෙනවා. අපි අහනවා අපේ මේ වෙලාව අපි අහගෙන ඉන්නවා වෙබ්සයිට් එකෙන් අපේ නිශාන්ත අයියා, ඊට පස්සේ කමල්, ඊට පස්සේ දේශාන්, ඊට පස්සේ කවුද මේ වික්‍රම. ඉතින් මේ හැමෝම අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් කිචන් එකේ ඉඳන් ෂෙෆ්ල සෙට් එකක් තමයි අපිව අහගෙන ඉන්නේ. ඉතින් ඒ කට්ටියත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ අපිට මැසේජ් එකක් දාලා කියන්න මේ ඇත්තටම මාළදිවයිනේ ඉන්න කට්ටිය අපේ කට්ටිය ටිකක් පිළිමින් සමානද, ටිකක් එක වගේද කියලා මේ අපි අහලා තිනු. ඉතින් ඇත්ත දන්නේ රයිට්. අර මුලින්ම කියනවා සමාජෙ ඉන්න ඕන නම් ගෞරවය ගැන ගෞරවය තියෙන්න ඕන කියලා. අනිත් අයට ගරු කිරීම වගේම තමන්ට ගරු කිරීමත්, තමන්ගේ ගෞරවය තමන් තබා ගැනීමත් දැනගන්න ඕන කියලා. ඒක දෙවෙනි එක තමයි අරිම වැදගත් දෙයක් තමයි සංවේදන හැකියාවක් තියෙන්න ඕන කියලා ආටිකල් එකේ තිබුණා. ප්‍රදීප් තමයි මම අර කලින් කිව්වා වගේ මේ ආටිකල් එක ලියලා දීලා. ඉතින් මේ හොඳින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? හරියට කතා කරන්න පුළුවන් වෙනවා. තමන්ගේ හිතේ මොකක් හරි දෙයක් තියෙනවා නම් හරි දෙයේ හරියට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අර මෙහෙම දැන් අර ප්‍රේම කරද්දී ඒක කියාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. බය වෙලා වේ උලලානේ එහෙම වෙනවා. ඉතින් වෙන අවස්ථා තියෙනවා අපිට සමහර දේවල් කියන්න යද්දි. කොහොමද හොඳින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳින් කතා කරන්න කියන්නේ මේ නිවේදනය කරන නෙවෙයි, තමන්ගේ හිතේ තියෙන දේ හරියට තමන්ට කාට හරි කියලා පැහැදිලි කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම මේ අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර කට්ටියට හොඳට පැහැදිලි කරන්න පුළුවන්, පොඩ්ඩක්වත් අහගෙන ඉන්න බෑ. මම දන්න යාළුවෝ ඉන්නෝ ඒ වගේ. ඒගොල්ලන්ට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි හොඳට අහගෙන ඉන්න බෑ. හොඳ මේ අසන්නෙක් නෙවෙයි. ඉතින් හොඳට අහගෙන ඉන්න පුරුදු වෙන්න. ඒ වගේම අර කලින් කිව්වා වගේ තමන්ගේ අදහස පැහැදිලිව හරියට තේරුම් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක විදිහට යා කියලා තිනවා ඉවසීම තියෙන්න ඕනලු මේ සමාජ ජීවත් වෙනවා නම්. very very important ladies and gentlemen. ඔය ඉවසීම නැතුව මේ සමාජේ නේ අපි වගේ මේ සමාජෙක ජීවත් වෙන්න හරිම අමාරුයි. දැන් අපි දකිනවා පාරට වාහනයක් දාලා වාහනේ යනකොට, දැන් අපි ඊයේ ගමනක් ගියා නේ, අපි කීප දෙනෙක් අපි ඊයේ ගමනක් ගියා. ඉතින් ඒ ගමනේ යනකොට ඉවසීම සෑහෙන්න තියෙන්න ඕනේ. විශේෂයෙන්ම රියදුරු මහත්මයා, ඊට පස්සේ පැසෙන්ජර්ස් නේ යන කට්ටිය, වාහනේ යන කට්ටිය, ඒගොල්ලන්ට සෑහෙන ඉවසීමක් තියෙන්න ඕනේ. මොකද ඔය පාර සිද්ධ වෙන දේවල් දැක්කම අපි සිත කෝපයට පත් වෙනවා, මෝහයට පත් වෙනවා. ඒ නිසා හරියම ඉවසීමක් තියෙන්න ඕනේ, විශේෂයෙන් අපි වගේ මේ ජීවත් වෙන සමාජයක ඉන්න ඕනේ නම්. ඒත් එක්කම අපේ සමාජයේ විවිධ අදහස් තියෙන කට්ටිය ඉන්නවා. හැමෝම අපි වගේ එකම අදහස දරන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ. දැන් ඔයා බතුයි පරිප්පුයි ගන්න කැමති කියලා ඔයාගේ අලුවත් මේ වාට එහා පැත්තේ ඉන්න එක්කෙනත් පරිප්පුයි බතුයි කන්න ඕනේ නැහනේ. එයා වෙන මොනවාරි කන්න කැමතිද? ඒ වගේ ඉතින් එකම අදහස් හැමෝටම නැහැ. ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. තුන්වෙනි දේ තමයි විශ්වාසනීය. හතරවෙනි දේ තුන්වෙනි දේ නෙමෙයි, තුන්වෙනි දේ ඉවසීමනේ. හතරවෙනි දේ තමයි විශ්වාසනීයත්වයේ තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒක නම් ඉතින් ඇත්තටම සෑහෙන අපේ සමාජයේ අඩු දෙයක් තමයි නේ. අපි කාටත් සෑහෙන අඩු දෙයක්. කවුරුත් මේක අත්දැකලා ඇති. රහසක් කියම කිව්වහම කීයෙන් කීදෙනාට මේ රහසක් ඉදිරියට තියාගන්න පුළුවන් නේ. ඔයාලට මතකද අපි 11 වසරේ ඉගෙන ගන්නවා උම්මග්ග ජාතකය? උම්මග්ග ජාතකය මතකයි නේ? සතර කම්මන්ත්‍රණයට මොකදුනේ කියලා මතකයි නේ? දැන් නැත්තම් මතක් කරලා බලන්න. මතක් වෙන්නේ නැත්තම් ඔය ඉන්න දුවෙක්ගෙන් පුතෙක්ගෙන් හරි නංගිගෙනකින් මල්ලි කෙනෙක්ගෙන් හරි 11 වසරේ සිංහල සාහිත්‍ය පොත අරන් පොඩ්ඩක් පළවෙනි පාඩම කියවලා බලන්න. කතා කළා වැඩි, ඉවසන්න පුරුදු වෙන්න ඕනේ මමත්. වෙලාව දවල් 1:33.

0: 89.3 Supreme Radio. උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිම සල්චාලය කසාකර ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්ම සාදම්පල The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණය දේශගුණය තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නැහැනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇසුරු කරන්න.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් උමෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින 5 උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම්

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සැකදවස් පහේම දහවල් දෙකට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හබත්තේ ප්‍රමාණ රුටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පැටලන් පේන්නත් හරියට දාගන්නකෝ.
4: Welcome Shell, කලබලෙන් කම්බලු කැමෙන් පටන් ගන්න උදෑසන හිමා වෙලා ආසන්නේ පටන් ගන්න සිතේ දවස් පහේම උදේ හතට.
3: Welcome Shell.

ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බියත් වලින්ම හදන නිසායි මම මෙලව RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

වෙලාව දවල් 1:53 අපිට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. අපි එනවා හෙට දවල් 12 වෙද්දි. එහෙනම් ඉතින් දවස පුරාවට මේ එක දිගට FM 89.1 සුප්‍රීම් රේඩියෝ අහන්න කියලා වට මතක් කරනවා. එතකම මතක් කරන්න ඕනේ මේ අපේ Facebook pages දෙකක් තියෙනවා. සුප්‍රීම් රේඩියෝ 89.1 pages දෙකක් තියෙනවා. අනිවාර්යෙන් අපි follow කරලා තියාගන්න. එතකම මතක් කරනවා අපේ TikTok channel එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. TikTok profile එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. දන්නේ නැති කට්ටියට දැනගන්න share කරන්න. එතකම අපේ Insta page එකක් තියෙනවා. අනිවාර්යෙන් අපි follow කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. එතකම අපේ YouTube channel එක subscribe නොකර ඉන්න එපා. subscribe කරලා විතරක් ඉන්න එපා. bell icon එකත් click කරලා notify කරගෙන තියාගන්න. එතකොට අපි upload කරන හැම video එකකම full episode එක ඔයාට බලා ගන්න හැකියාව තියෙනවා. ඔයා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් සුබ දවසක් හිතවතුනි. අපි යන්න හදන්නේ දිගටම ලස්සනම ලස්සන 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ ලස්සනම සින්දු ටිකක් ඔයාට අහන්න හැකියාව තියෙනවා. එහෙනම් කිව්ව දේවල් මතක තියාගන්න. සමාජ ජීවත් වෙනකොට පුළුවන් නම් අර කිව්ව දේවල් ආදර්ශයට ගන්න, කරුණ ටික ආදර්ශයට ගන්න. එහෙනම් අපි ගිහින් නම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මල් යහනාවක් මේ ලෝකේ. ඒ නිසා සතුටින් ඉන්න කියලා මතක් කරනවා. සුබ දවසක්.

0: සුප්‍රීම් රේඩියෝ දැන් වෙලාව 10:02. ජීවිතයේ සිහින සබය කරන මාසවල වේලාවකට කලින්
1: ප්‍රතිය සංවර්ධනයට කැමති ශක්තියක් වෙමින් ඔබ දිනවා රටක් තුළ ශක්තියක්

0: එමුදු මැදතෙන් යවන් ගෙනයි එවිට වතුර කරනසා නෙවෙයි ඒ වතුරට මෙලව ඇතුළට යන ඉඩ දෙන නිසයි. සිහි නැතමින් ජයග්‍රහය දවසකට පාර කියන්නේ ඉන්නල් වේග සුබ දවසක්.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා ඇගි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ
1: අංක දෙකක් ගලපුනාම
2: රුපියල් දහහක්ම අතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ක ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අප අතේ. සුබ දවසක්
3: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික විතරයි මණ්ඩලය

0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මුහුණ ගන්න පේස්ට් එක.
1: මොකද උනේ ওই මයිස් එක තිබුණා පේන්නත්. හරියට දාගන්නකෝ.
2: ප්‍රතිය සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් උදව් කරනවා රටක් තිරගත්.

0: අවසාන ප්‍රශ්නය. ආචාර්ය හිතමු ඉස්සරහ දෙන්නේ ක්‍රම වෙනු. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටේට ඒ වෙලාවට ගීතක මොකද්ද?
1: මම නම් කරන්නේ වැඩි වෙන එක. මොකද ඔයත් නම් පිටිපස්සෙන් නෑද? මම බලයක් බලාගෙන ඉන්නේ නෑනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරක් එම්පටවුන්
3: The Welcome Show.
2: ඇහෙන අහන කතාවතර රසකට ඇහෙන කතාවතර.
4: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක් 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අමුතුවෙන් රොකට් සයන්ස් ඕන නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනේ කෙනෙකුට තේරෙන්න ඕනේ. දැන් තරු පේනවා මේ කතා අහද්දී.
2: ඒ වගේ කතා අහන්න

0: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන ඔය
1: මල්ලි කරුණාකර ටිකට් එකක් ගන්න ප්ලීස් මේ අපිට නම් සැකන්න බෑ ඔය ගන්න ටිකට් එකක් පස්සේ නේද අයියා අපිට ටිකට් එකක් ට්‍රෑලට්
2: විතරට උදෝනියමයි හිටේ අනේ මල්ලියෝ අපිට කහට ගස්ත ගේට දෙන්නකො
1: අයියා මේ සෙන්දුන දානවා නම් චුට්ටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි හරි ආරෙ මෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්න

ශක්තියක් වීමෙන් ඔබ දිනවා රටක් තිරගෙන ජාතියක්

0: වැද දෙන යමුන් ගිලියේ එහෙට වතුර ගලනසේ නෙවේ. ඒ වතුරට පොළව ඇතුළට යන ඉඩ දෙන නිසායි. සිහි නොතබන චෛත්‍යයේ දවසකට පාරට යන්නේ එන්නල්වේ සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි
1: වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම පොතයකේ.
1: අංක දෙකක් ගලපුනාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ක ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික විතරයි මණ්ඩලය.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුමිල ගනේ මුල්ල නාරම්මල සාදම්පුල
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර දේවල් හිටියත් කොණ්ඩෙකට ඔයාව පුරා ගන්න නැහැ
2: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
3: ඒ කියන්නේ
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The Welcome Show.

තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නැහැනේ.
1: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇසෙන්න තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
3: 89.1 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඈට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් විත් ආශි.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත්ත හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්බලු කමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසරේ පටන් ගන්න තු පටන් ගන්න සතිය දවස් පහේම උදේ හතට. Welcome show.
1: අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා කබලි කෝටි යටේ NLB තනට තහන විතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතය ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තහන දහනේ වෙන දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: Meltol හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3
5: Supreme Radio.

0: සුබ සන්ධ්‍යාවක්. දැන් වෙලාව සවස 4 වෙනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සපය කරන වාසනාවේ වෙලාව මතක් කරේ.
2: වාර්තාපිට වාර්තා කබිනි කෝටි 8 NLB තනට තහන විතරයි රුපියල් කෝටි 13.98 ඉක්මවු දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් සම්පත තහනම් දහනේ බිල් දෙකන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ඉන්ට කරයින් මුණ හවස වෙලාවා දැන් හතරයි හතරයි ස්තෝක්ටේ ලස්සනිකව නිෂ්පාදතුවා යස් ඔකේ මං වගම් ප්‍රශ්නයක් අහනවා හිතම ඔබට උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඔබට තෝරන්න තියෙන්නේ මම ඔබට පිළිතුර දෙකක් ලබා දෙනවා ඔබ කැමති පිළිතුර මට ලබා දෙන්න ඔබ ලෑස්තිද ඔබ ලෑස්තිද ටික්ටොක් ලයිව් එකේ ඉන්න ඔබගෙන් මං අහන්නේ ඔබ ලෑස්තිද ලෑස්ති නම් මට මෙහෙම ෆිට් එකක් දාන්න එහෙම නැත්නම් FM 99.1 93.3 මාහිරින් නෝජා දැන් අහගෙන ඉඳලා උත්තර දෙන්න පුළුවන් රයිට් මගේ පළවෙනි ප්‍රශ්නය සුප්‍රීම් රේඩියෝද ආශිද හා රොසෑන් ෆර්නැන්ඩෝ ඔලක් නෑ රයිට් ඕකේ හරි පැත්තකින් තියමු දෙවන ප්‍රශ්නය ආරබ වයිෆ්ද රොසෑන් ෆර්නැන්ඩෝ ඕකේ රයිට් ගෙදර බයද ගෙදර ඉන්න කොළඹ ප්‍රසන් ෆර්නැන්ඩෝ

ඇදටමට සෙන්බාර්ඩ් බෝරි කතාවක් බෝරි අපට ඔනිවේශන්.

කියන නුගන් කතා නෙමෙයි අපි කියන්නේ හොඳ කතාවක් කියනවා. ඔයාලා දන්නවද? ලංකාවේ බියගම තියෙනවා ලොකු කම්පැනි එකක්. ඩිනාරෝ කම්පැනි එක ගැන තමයි අපි කතා කරන්නේ. මොකක්ද ඩිනාරෝ කියන කම්පැනි එක? සමහරවල් දන්නවත් ඇති නොදන්නවත් ඇති. රයිට්? දන්නවද දැනගන්න, වැඩිපුර දැනගන්න නොදන්නාට තව ටිකක් වැඩිපුරත් එක කියන්න මම බලාපොරොත්තු වෙනවා. ඩිනාරෝ කම්පැනි එකෙන් මොනවද සිද්ධ වෙන්නේ කියලා. උගන් බලටම සල්ලි print කරනවා. ඔය තියන්නේ. රයිට්. අපි කතා කරන්නේ ගමනාගෙන ඉන්න famous වුණා නේද? ශමකේ මොසේ නම ආදේශක තුනක් tempට වුණාද දවසේ දෙකටම. හවස 6 වෙනකම් කතා කියනවා. තව තියෙනවා කතාවක්. පස්සේ කියන්නම්.

0: වෙලාව හවස 4යි වෙනකොට 3යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩ

0: එවනලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුනේ ඇස නොගැටුණු තන් සොයා උතුම යම් සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.

Robin, kenal sama dinner sama gimana? Right, ඇත්තම කතාව ලෝකෙටම සල්ලි අච්චු ගන්න අපේ රටේ තියෙන රහසිගත මන්දිරය. අතන මගේ කුඩා කාලයේ දැනුමේ හැටියට මම හිතාගෙන ඉඳීදී අපි පාවිච්චි කරන සල්ලි. ඒව නැත්නම් සල්ලි කොල්ලනේ අපි පොඩි කාලේ කියන්නේ. ඒවා පින් කරන්න පිටු බම්බු ඇතුලේ ගියා. හරිද ලොකුරකට හිතාගත්ත එක ටික ටික ලොකුරකට සෙන්ටර් බෑග් එකේ කියලා. ඇත්තම කතාව අපේ පර්ස් එකට එහෙම නැත්නම් ඔයාගේ මේ මොහොතේ අතේ තියෙන රුපියල් 500,000 5000 ඔය මුදල් නෝට්ටු මොනවා හරි රුපියල් 20ක් හරි වෙන්නේ නැති මගේ අතේ නම් හැම වැඩිපුරම තියෙන 20 නෝට්ටු 50,000ක් ඉතින් මාසෙකට සැරයක් විතර අතට එනවා. හරිද? එනවා පේනවා යනවා පේනවා. ඇයි අපි සල්ලි කොලේ කුරුලා බංකරේ නන්නේ ඒකනේ. කුරුලා බකපුණ ඉන්නවනේ කොහා ඉන්නව? එක එකනා ඉන්නනේ කුරුල්ලා වගේ එනවා රුංග. හරිද? ඉතින් මේ කවදා හරි මේ නෝට්ටු අධ්‍යා ඉතාම කිට්ටුවෙන් බැලුවොත් ඔයා හොඳින් අවධානය යොමු කරත් ඔයාට තියෙනවා ඒකේ කෙලවර ඉතාම චූටි අකුරෙන් මේ දැන් ඔන්නම් අරන් බලන්න මං කියන බොරුද කියලා රුපියල් 20ක් හරි අරගෙන බලන්න ඩිලාරෝ කියලා මුද්‍රණය කරලා තියෙනවා. හරිද? අයිනක තියෙනවා. දැන් අද මං අරන් බැලුවේ රුපියල් 20 කොලේ දකුණු පැත්තේ. අනිත් පැත්ත අරවල දකුණු පැත්තේ බැලුවාම කොනේ තියෙනවා. හරිද? ඩිලාරෝ කියලා කම්පැනි එකක නමක්. ඉතින් ඇත්තම කතාව ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ රටවල් රැසක මුදල් මුද්‍රණය කරන ලෝකේ ප්‍රසිද්ධ ඩිලාරෝ සමාගම. හරිද? සුවිශේෂීම කර්මන්ත ශාලාවක් අපේ රටේ තියෙනවා. ඒක තියෙන්නේ ලංකාවේ කැරේ බියගම සෝන් එකේ තමයි තියෙන්නේ. ආයෝජන ප්‍රවර්තන කලාපය තමයි තියෙන්නේ. ලංකාවේ වගේම ලෝකේ මුදල් මුද්‍රණය කිරීම කියන්නේ එක හරි අපූර්ව කතාවක්. හරිද? කවුද ඇත්තටම මේ තෝමස් ඩිලාරෝ කියලා කියන්නේ? ඩිලාරෝ සමාගමට විශ්වාස කරන්න අවුරුදු 200කට වඩා පැරණි ඉතාමත් දිග වගේම රසවත් ඉතිහාසයක් තියෙනවා. හරිද? මේකේ නිර්මාතෘවරයා වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් ඩිලාරෝ කියන පුද්ගලයා. හරි? එතකොට 1800 ගණන් වල මුල් භාගයේදී, ඒ කියන්නේ 1813 වැඩි විතර තමයි මේ කම්පැනි එක ආරම්භ කරන්නේ. මුලින්ම මුද්‍රණය කරන්නේ සල්ලි නම් නෙමෙයි. මුලින්ම ඒගොල්ලෝ පත්තර, ඊට පස්සේ සෙල්ලම් කාඩ් පත්, ඔය ප්ලේන් කාඩ් සිනේවා, ඊට පස්සේ බ්‍රිතාන්‍ය තැපැල් මුද්‍රණ සමමෙන්න තැපැල් මුද්‍ර ඔය වගේ දේවල් තමයි මුද්‍රණය කරන්නේ. ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරාට ওই විදිහට 1843 දී අපි පාවිච්චි කරන ඔය අදත් අපි පාවිච්චි කරන කාඩ් කුට්ටම තියෙන්නේ සම්මත හැඩය පවා නිර්මාණය කරලා තියෙන මේ ඩිලාරෝ සමාගමේ. ඊට පස්සේ උසස් තාක්ෂණය දෙක ආරක්ෂිත මුද්‍රණ ක්‍රමවේද තියෙන නිසා ලෝකේ බොහෝ රටවල මුදල් නිල මුදල් නෝට්ටු සහ විදේශ ගමන් බලපත්‍ර එහෙම නැත්නම් පාස්පෝර්ට් මුද්‍රණය කිරීමේ අයිතිය ඒගොල්ලන්ට හිමි වෙනවා. හරිද? මේක ඉතාමත් ඉතිහාසයකට දිවෙන කතාවක්. ඉතින් මේ ඊට පස්සේ ඇත්තටම අපි බලමු මේ ඩිලාරෝ කම්පැනි එක ගැන ওই විදිහට ඉතිහාසය කියනකොට ලංකාවේ ওই බියගම තියෙන ඩිලාරෝ කර්මන්ත ශාලාව කියන්නේ කොහොමද කියලා මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරිද? මේ ලංකාවේ සංරක්ෂණය වෙන සමාවෙන්න ලංකාවේ සංසරණය වෙන මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ පූර්ණ බලය හිමි වෙලා තියෙන්නේ ලංකාවේ මහ බැංකුවට කියන එක අපි දන්නවනේ. මං නොදැන හිටියට ඔගොල්ලෝ දන්නවා. හරිද? එතකොට මහ බැංකුව සහ රජයේ අධීක්ෂණය යටතේ තමයි අපේ රටේ සල්ලි අච්චු ගහන්නේ. බියගම ආයෝජන කලාපයේ පිහිටලා තියෙන මේ ඩිලාරෝ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිට් ආයතනය තමයි මේක සිද්ධ වෙන්නේ. 1986 අවුරුද්දේදී තමයි මේක ආරම්භ කරේ අපේ රටේදී. මෙම ආයතනය හුදෙක්ම විදේශීය සමාගමක්ම නෙමෙයි. මේක ලංකාවේ රජය සහ බ්‍රිතාන්‍ය ඩිලාරෝ සමාගම එක්ක පවත්වාගෙන යන සාර්ථක හවුල් ව්‍යාපාරයක්. හරිද? මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සමාගමේ කොටස් වලින් 40% හිමකාරිත්වය ශ්‍රී ලංකා රජයට තමයි හිමි වෙලා තියෙන්නේ. මේ ලංකාවේ විතරක් නෙමෙයි හොඳේ ලෝකෙම සල්ලි අච්චු ගන්න මෙහෙ තව ගොඩාක් කතා තියෙනවා. ඒවා ඉතින් පස්සේ කියන්නම් අහගෙන ඉන්න. එක පාට කිව්වා මගේ කුත් නැහනේ. දැන් වෙලාව 7:04 විනාඩි 31. ඔය ඩිලාරෝ සමාගමේ ප්‍රින්ට් කරන කොළ දෙක තුනක් අරගෙන මිනිගවමක් අරගෙන ඇඳ ගන්න. මේ සමහර මේ පිරිමි පාර්ශවයේ ඉන්නවා TikTok live එකට එන මෙන්න මේ වගේ ගවුම් අඳින්න ඕන අය. අහන්න සින්දු.

0: എന്തത് മിനി ഗൗമ എന്തത് അത് ഇന്നോ ഞാൻ കേളപ്പനായ അവസഹത്തരായ പെനടിസ് ബഹായ
1: നവീന താക്ഷണയൻ നിയമ ബരട സരിലന ഗണകം പ്രമാണ സന്ധാൻ കര അപ്രേമ രത്തെ നിപദവന ജി ഐ ബോക്സ് ബാണം മെൽവാ
2: വൈക ലാക്കാവേ ഇക അപ്രേമ ഇക
3: പുരോഹിത വഹാമരാജദ്രോഹിയാവരഗ്നേനു අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. 10යි 2ට සුපීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
0: සුපදවස් පහේම තමල්
5: The Welcome Show.
6: ඇහෙන අහන කතාතුර රස කතා ඇහෙන පෙරතුර.
7: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා අහද්දී.
0: ඒ
6: වගේ කතා අහන්න

කියනවා ආපහු පෝනි කියනවා. පැහැදිලි බව සන්න ඕනේ අදහස අපිට. කොහොම පෝනිත් නම් ඕනි. එපාද ඕනිද ඕනිමද? ඒක කියන්න ඕනි අප්පා. ඒ සින්දු මට පෝනි කියලා බලන්නකො මොකද්ද කියන්නේ කියලා ඇත්තටම. හරි. අපි මේ ඩිලාරු කම්පැනි ගැන කතා ඉවර කරන්න ඕනේ. මොකද මේ මං කිව්වා සල්ලි අපේ රටේ විතරක් නෙමෙයි පිටරට මුදල් පාවා මුද්‍රණය කරන විශාල කම්පැනි එකක් අපේ රට ඇතුළේ තියෙනවා කියලා තමයි ඩිලාරු ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් ආයතන එක ගැන. ඉතින් අත්තම කතාව මේ ලංකාවේ මුදල් නෝට්ටු විතරක් නෙමෙයි මෙතන මං කිව්වා කලින් විදිහටම අජු ගහන්නේ දියගම තියෙන මේ කර්මද ශාලාවට ලංකා මුදල් නෝට්ටු වලට අමතරව තවත් ලෝකේ විවිධ රටවල් වල රටවල් ගණනාවක මුදල් මුද්‍රණය කරනවා. හරිද? ඩිලාරෝ කියලා කියන්නේ මේ ඩිලාරෝ මව් සමාගම සමස්තයක් විදිහට ගත්තාම ලෝක රටවල් 140කට අධික ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කරනවා. ඒ කියන්නේ ඩිලාරෝ කියන මද කම්පැනි එක. ඒ කියන්නේ අපේ රටේ තියෙන කම්පැනි එක නෙමෙයි. ඒගොල්ලෝ ලෝක වැටේම කරන්සිස් 140කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කරනවා. ලෝකේ විශාලතම වාණිජ මුදල් මුද්‍රණ සමාගමක් තමයි මේ ඩිලාරෝ කියලා කියන්නේ. හරිද? දැන් අපේ රටේ ගත්තාම ගානාව, මොරිෂස්, උගන්ඩා වගේ රටවල් වල මුදල් නෝට්ටු පවා අති නවීන තාක්ෂණයෙන් යුක්තව අපේ රටේ තියෙන මේ දියලම කර්මාන්ත ශාලාවේ තමයි මුද්‍රණය වෙන්නේ. ඒක ඇත්තටම අපිට ආඩම්බර වෙන්න ඕන කාරණාවක් නැත. උගන්ඩාවට සල්ලි යවුවද කියලා අහන්න ඕන දෙකුත් නෙමෙයි නේ. හරිද? මේක ඇත්තටම එහෙම සිද්ධ වෙච්ච දෙයක්. හරිද? මේ ආයතනයට ISO සහතික වගේ ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන් වලින්ද පිදුම් ලැබුණු ආයතනයක් මේක. ඉතින් සල්ලි වැච්චි ගහන කඩදාස ගැන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඒක දැන් කියන්නද පස්සේ කියන්නද? දැන් කියන්නද? හා හරි. ඕකේ. මේ විශේෂයෙන්ම මේ මුද්‍රණය කරන්නේ අපි අදිනදා භාවිතා කරන සාමාන්‍ය කඩදාස වල නෙවෙයි කියලා අපි හැමෝම දන්නානේ. මේ සල්ලි වැච්චි ගහන්නේ යොදාගන්නේ කපෝ නැත්නම් කොටන් සහ තන්තු මිශ්‍රිත විශේෂ අමුද්‍රව්‍යයක්. හරිද? එහෙම කරන්නේ මොකද මුදල් නෝට්ටු ඉක්මනින් ඉරීලා යන එක වතුරට තෙමෙන එක වළක්වා ගන්න එක කාලයක් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒ බලාපොරොත්තුෙන් තමයි මේ වගේ විශේෂ ක්‍රමයකට ආරක්ෂිත ක්‍රමවේදයන් යොදාගෙන මුද්‍රණය කරන්නේ. ඉතින් සල්ලි වැච්චු ගැහිම සහ අපේ රටේ උද්දමනය ගැන කතා කරොත් එහෙම මම උගත් යාළුවෙක් ඉන්නවා TikTok live එකේ ගයනි කියලා. ගයනි මට කියනවා ඔච්චර සල්ලි පින් කරන කම්පැනියේ බයිද දුප්පත් මිනිස්සුන්ට සල්ලි දෙක පින් කරලා දෙන්න පුළුවන් මොකෝ බැරි පුළුවන් ඒ ඇත්තටම මේ අපේ රටේ ණය ගන්න ඕන තරම් සල්ලි ඇතු ගහ ගන්න බැරි අපිට. ඇයි මේ අපිට සල්ලි නැහැ කිය කිය අපි කියන්නේ. බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්න තියෙනවා නේද? 2022 අවුරුද්දේ අපේ රටේ මුහුණ දෙපු දරුණු ආර්ථික අර්බුදය අපිට මතකයිනේ නේ. ඉතින් අපිට මේ ගැන හොඳ පාඩමක් උගන්න ගන්න ලැබුණා. ඒ කාලේ ඉගෙන ගන්න ලැබුණා. කිසිම පාලනයකින් තොරව රටේ නිෂ්පාදනයට වඩා වැඩිපුර මුදල් මුද්‍රණය කළොත් වෙළඳපොලේ මුදල් සංසරණය වැඩි වෙලා බාණ්ඩවල මිල අහස උසට නගිරවා. මේක තමයි උද්දමනය කියලා හඳුන්වන්නේ. ඉතින් අවසානයේදී මේ රුපියලයේ ඩොලරයට සාපේක්ෂව වාර්ධු වෙලා රට දැඩි ආර්ථික අර්බුදයකට ලක් වෙනවා. ඒ නිසා තමයි ඩිලාරෝ සමාගමට හිතුමතේ මුදල් මුද්‍රණය කරන්න බැරි. ඔවුන් මුද්‍රණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඇනෙවුම් කරන ප්‍රමාණය පමණයි. ශ්‍රී ලංකා මහ බැංකුව ඇති තරම් අවසර දෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ, අවසාන වශයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. ශ්‍රී ලංකාවේ දියගම පිහිටි මේ ඩිලාරෝ සමාගම කියලා කියන්නේ අපේ රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා සපයන ලෝක මට්ටමේ උසස්ම තාක්ෂණයෙන් යුක්ත කේන්ද්‍රස්ථානයක්. ඉතින් අපේ රටේ ශ්‍රමයෙන් ලෝකයේ වෙනත් රටවල මුදල් මුද්‍රණය වීම සැබවින්ම අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක්. අයිලන්සිරෝන් අපිට මහත් මේක මහා ආඩම්බරයක්. අපිට හම්බේ ආඩම්බර වෙලා ආඩම්බර නැති හම්බෙන එකක් නෑ. උනාට ඉතින් හොඳයි නේද? අපි රටේ වෙන රටවල් වල සල්ලි, ඒතකොට ගානාව, උගන්ඩාව, ඔය මං කිව්ව ඔකලන්ට මොරිෂස් වගේ රටවල කරන්සිස් අපේ රට තමයි මුද්‍රණය කරන්නේ කියලා හොයලා බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. රයිට් ඩිලාරෝ අපේ ඉන්දියාව කතර ඉන්දියා කරන්සිස් කොහෙද දන්නේ අපෙන් කරන්නේ නේ. අහලා බොහෙලා බලන්න ඕනේ ඒවත්. හවස 4:45

0: වෙලාව හවස 4 විනාඩි 52යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වායික ලංකාවේ එක අපේම එක
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
5: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
6: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
5: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
4: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
2: Welcome show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udeyata welcome
5: show anugrahaya

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

නයිට් වෙලාව හවස හතරයි විනාඩි 57යි. අපි මේ පැය අන්තිම සින්දු අහන්නයි හදන්නේ. සින්දුට යන කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. විශේෂ මැසේජ් එකක් ඇවිල්ලා තිනවා මේ වෙලාවේදී. අද බර්ත්ඩේ විශේෂයක් තියෙනවා කියලා රේෂාන්ගේ. රේෂාන්ට විශ් කරන්නේ චතුරි. චතුරි කියනවා සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. පහට කලින් ගන්න කියලා තියෙනවා. ඒ නිසා අන්තිම දබ්බේ දාලා මයික් එක ඔන් කරලා ඔන්න මං කිව්වේ රේෂාන් ඔයාලට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. සුප්‍රීම් රේඩියෝ අපි ඔයාලට විශ් කරනවා.

හරි, දෙවනි පෑචාව වාහස පහයි, දැන් වෙලාව විනාඩි දෙකයි. හිතුවනේද පහයි කියන්න හැදුවා කියලා? පහ පහසු වෙලා විනාඩි දෙකකුත් ගිහිල්ලා තව තප්පර හතලකින් අඩුවන් ඔන්න තප්පර විනාඩි තුනක් තුනා. හවස පහ විනාඩි තුනයි යන්නේ. මන් දන්නේ මොනවට කියවනවද කියලා මෙච්චර. රයිට්. හවස පහ විනාඩි තුන වෙච්ච වෙලාවේ මට හිතුණා රෑ තුනට ඇහැරෙන එක හම්බයක් නෙවෙයිලු. අහලා තියෙනවද එහෙම කතාවක් ඔකොල්ලන්? මට නම් ඇහැරෙනවා සමහර වෙලාවට පාන්දර දෙකට තුනට විතර ඇහැරෙනවා. හරි, දෙක එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තුන හතර වගේ ඇතුළත ගොඩක් වෙලාවට ඇහැරෙනවා. ඇයි ඇහැරෙන්නේ? ඇයි අපි ඇහැරෙන්නේ? එලාම් එක නිසා. එලාම් එක නිසා. නෑ නෑ, මං කියන්න හදන්න ඔයාට අභිරහස් කතාවක්. අහන්න හොඳින්. ඔයාට කිසිම හේතුවක් නැතුව එක දිගටම රෑ තුනට එහෙම නැත්නම් තුනහමාරට විතර නිින්දෙන් ඇහැරෙනවද? ඇහැලා වෙලාව බලද්දී හැමදාම එකම වෙලාවක් ඔයා ඇහැරලා තිබුණාට පුදුම හිතනවා නේද? ඒ කියන්නේ අදත් ඇහැරුණා, රයිට්? ඊයේ තුනහමාරට විතර ඇහැරලා ෆෝන් එක අපිට අගල වෙලා බලනවානේ. බලනකොට අම්මෝ මාර වැඩක් නේ, ඊයේත් මට මේ වෙලාවට ඇහැරුණානේ. එහෙම එක්ස්පීරියන්ස් නැද්ද ඔයගොල්ලන්ගේ? මං හිතනවා තියෙනවා කියලා. මට නම් තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේක නිකන් මේ හීනයක් දැකලා හරි එහෙම නැත්නම් නිකන් එළියෙන් එන සද්දයක් නිසා හම්බෙන් හැරෙනවා කියලා. හැබැයි ඔයා දන්නවද, විද්‍යාව සහ පෙරදිග විද්‍යාවට අනුව, වෛද්‍ය විද්‍යාවට අනුව මේක සම්පූර්ණයෙන් වෙනස් කතාවක් කියලා. ලෝකයේ බොහොම සංස්කෘතීන් වල, බොහොමයක් සංස්කෘතීන් වල රෑ 9 ඉඳලා උදේ සමවන්න, උදෑසන 3 ඉඳලා නැත්නම් අපි ඔක රෑ කියලා ගමුකෝ, පාන්දර 3 ඉඳලා පාන්දර 4 දක්වා කාලය හඳුන්වන්නේ the between hours කියලා. එහෙම නැත්නම් ආත්මීය ලෝකයන් සමග සම්බන්ධ වන වෙලාව කියලා. හැබැයි ඒ මිත්‍යා මතයේ පැත්තකින් තිබ්බොත් මෙන්න මේ වෙලාවට ඔයාට ඇහැරෙනවා නම් ඒ ඇහැරීම පිටුපස තියෙන සැබෑ මනෝවිද්‍යාත්මක සහ ශාරීරික රහස් තුනක් තියෙනවා. මං ඒක කියනවා ඔයාට. හැබැයි දැන් නෙමෙයි, තව ටිකකින්. අහගෙන ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. රයිට්. අපි යනවා TikTok live එක පැත්තට. ඉතින් ඔය TikTok live එකේ ගොඩාක් කට්ටිය එනවා යනවා කිව්වේ නැති නිසා තරහත් වෙලා වෙන්න ඇති. අද දවසේ පළවෙනි කමෙන්ට් එක දැම්මේ කවුද? ශාරක. ශාරක බොහොම ස්තුතියි ආව. ශාරකව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම දැන් ශ්‍රියානි වරකුළු සූර්යා ඉන්නවා, විදුර ප්‍රභාෂ්වර ඉන්නවා, ලස්සර නමක්. ඒ වගේම අපේ ගයනියා ඉන්නවා, MJ ඉන්නවා. එයා දැන් ඇවිල්ලා එකපාරට නිින්දෙන් ඇහැරිලා වගේ ආනවා. මොකද්ද කිව්වේ කියලා දැන් මම ඔයාලට ආපහු කියන්න බෑ. ඒ කියපු කතාව මම ඒක කියලා ඉවරයි. ඊට පස්සේ ටික ආගෙන ඉන්න වෙනවා. රමේෂ් වීරසිංහ ඔයාව නිලන්ත ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම වාග්ය ඉන්නවා. වාග්ය ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේ වෙලාවේ ඩ්‍රින්ක් වල මදු කියලා කිව්වට ඩ්‍රින්ක් නෙමෙයි. මේ වෙලාවේ මදු ඉන්න ගාලේ කට්ටි ඔක්කොම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම පූර්ණිමා ඉන්නවා. පූර්ණිමාගේ චූටි දානියා අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම වාග්යව මම එකතු කරගත්තා. ඒ වගේම දමිතයි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. එකතු කරගන්න ඕන කට්ටිය මට පොඩ්ඩක් ලයික් එකක් දාන්න. මේව ලයික් එකක් දාන්න. එතකොට අගල කමෙන්ට්ස් උඩට එනවා. මොකද කමෙන්ට්ස් ආපස්සට ගිහලා බලන්න ගියොත් එහෙම මට මේ වෙන වැඩක් නැති වෙනවා. හරිද? මොකද මට තවයට තියෙනවා මෙතන. අනේ ඉතින් එකෝඩිසර්ට් ආව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. සුපුරුදු විදිහට ගයනියව කොහොමත් මම එකතු කරගත්ත ඇති. ඔයා දැම්ම ඇති මං ඔයාව එකතු කරගත්ත. දිනු ඉන්නවා, දිනුවත් එකතු කරගන්නවා. ඒ වගේම පවි අවිලා ඉන්නවා. පවිවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. තව කවදින්ද තුවාන් සභාර සුපුරුදු විද්‍යට මේ ගොමෙන් ඉන්නවා. යවත් එකතු කරගන්නවා. ශාරක මං ඔයාව එකතු කරගත්තා. එන්න තව මෙතන සාශ් අමත කරන්න බෑ. මට සාශ් එකතු කරගන්න ඕනේ. හැබැයි සාශ් මේ වෙලාව වෙන්නේ නැහැ මං හිතන්නේ. නිලන්ත, හරි මං ඔයාව එකතු කරගත්තා. එමනම් අපි යනවා මේ පැයේ පළවෙනි සින්දුව අහන්න. මොකද කියන්නේ? පේරාදෙණිය ලේකානි නේද? වෙලාවට ප්‍රෝග්‍රෑම් පාඩන කෙනෙක් හිටියද? පාඩන කෙනෙක් හිටියද? මං ඉවරයි දෙයියනේ. ලේකානිගේ ඉස්සරහින් නේද මම වැරදියට කිව්වේ? කමක් නෑ, ඒක TikTok live එකේ ඉන්න කට්ටියට කියනවා. හරිරුවන් ලක්මාල් ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන අපි යනවා මේ පැය පළවෙනි සින්දුව අහන්න. රයිට්. නැද සින්දුව. හවස පහයි විනාඩි

0: වෙලාව හවස 5 වෙනි දාහතයි.
1: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි බැලන්සල් ජාලය කසාගත ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගණේ මුල්ල නාරම්මල සාගම්පල මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන් නැත්ත. හරියට දාගන්නකෝ.
1: Welcome show. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන් ගන්න පටන් ගන්න සිතේ දවස් පහේම උදේ හටට. Welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මිල්වා.
1: මිල්වා එක ලංකාවේ එක අපේම එක. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන්න බැඳුණු ඇසේ නොකපුණු තන්සොයා උතුම් යම් සංචාරයක්.
1: Travel with Supreme.
2: සතේ දවස් පහේම

එක පිටිපස්සේ තියෙන භූත කතාවක් කියලා ඔක ළඟ බය කරත් නැහැ. ඒක ඔක බය වෙලා සහ කුතුහලයෙන් බලාගෙන ඉන්නවා මම මේ කතාව කියනකම් කියලා මම දන්නවා. නේද මම කතාව බලන්න හදන්නේ. හරි. පළවෙනි විද්‍යාවට අනුව මම කියන්නේ මේ අතර මේ විචින් අවර්ස් එක එහෙම නැත්නම් අර ආත්මීය ලෝකයට එක්ක සම්බන්ධ වෙලාව කියන මේ මිත්‍යා මතය පැත්තකින් තියලා මේක පිටිපස්සේ තියෙන සැබෑ මනෝවිද්‍යාත්මක සහ ශාරීරික රහස ගැන තමයි මේ කියන්න හදන්නේ. හරිද? ඒ කියන්නේ එකම වෙලාවකට අපිට හැරෙන්නේ කියන පාන්දර 3:00 දවස් දෙක තුනක් එක දිගට හැරෙන්නේ මේ වගේ අත්දැකීම් ඇති. පළවෙනි විද්‍යාවට අනුව චීන සම්ප්‍රදායක වෛද්‍ය විද්‍යාවට අනුව රෑ 3:05 අතර කාලය කියලා කියන්නේ අපේ සිරුරේ පෙනහලු සහ ශක්ති පද්ධතිය අලුත් වැඩියා වෙන වෙලාව. හරිද? ඉතින් ඔයා මේ වෙලාවට නිතරම ඇහැරෙනවා නම් ඒකෙන් කියන්නේ ඔයාගේ ඇටහිතේ තදින්ම හිර කරගෙන ඉන්න අධික දුකක්, කනගාටුවක්, හරි ජීවිතය ගැන කලකිරීමක් හරි තියෙනවා කියන එක. රයිට්? එහෙමද කියලා හිතට එකගව හිතලා බලන්න. එතකොට දෙවෙනි කාරණාව තමයි විද්‍යාත්මකව බැලුවොත් පාන්දර 3 කියලා කියන්නේ ශරීරයේ නිින්ද ලබා දෙන අර මෙලටොනයින් කියන හෝමෝන් එක උපරිමයට වැටිලා දවසට ලෑස්ති කරන, කියන්නේ ඊළඟ දවසට ලෑස්ති කරන කොටිසෝල් කියන අර ශක්ති හෝමෝනය ක්‍රමයෙන් ඉහළ යන්න ගන්න වෙලාව. හරිද? ඉතින් ඔයාගේ ජීවිතයේ අධික මානසික ආතතියක් තියෙන, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක කියලා අපි කියන්නේ තියෙනවා නම් මේ හෝමෝනය සමතුලිතතාවයේ බිඳ වැටිලා මොළ හිතන්නේ ඔයාට අනතුරක් කියලා. හරිද? අනේ එතකොට ඔයාව ටක් ගාලා හැරවනවා. අන්න ඕක තමයි එක විද්‍යාත්මක කාරණාවක්. අනිත් එක තමයි යටිහිතේ අවදිවීම. ගොඩාක් වෙලාවට මනෝවිද්‍යාත්මක මතයන්ට අනුව රෑ 3 කියලා කියන්නේ බාහිර ලෝකයේ ශබ්ද සහ තරංග අවම විශ්වය සහ ඔයාගේ යටිහිතේ ශක්තිය උපරිම වෙලාව. මේ වෙලාව ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න ළඟයි නම්, හරි එහෙම නැත්නම් ඔයාගේ මනස අලුත් මානයකට යන්න ලෑස්ති වෙනවා නම් ඔයාගේ යටිහිත බාහිර ලෝකයේ පණිවිඩ ග්‍රහණය කරන්න ඔයාව මේ වෙලාවට නැගිටිනවා. මේක මාර වැඩක් නේ. يعني හිතන්නකොනේ අපේ මනස විශ්වයත් එක්ක බැඳලා තියෙන හැටි. එහෙම සිද්ධ වෙනවද දන්නේ නැහැ. එහෙම කියනවා හැබැයි. හරිද? දැන් ඔයා හැමදාම 3:00 හැරුණාම දැන් අනේ මේක හරි කරදරයක් අක්වා කියලා එහෙම හිතනවා. නිින්දන්නේ නැහැ. එතන ඉඳලා නිින්දන්නේ නැත්නම් මොකද? නැගිට ගමන් ගන්නවා ෆෝන් එක බලනවා වෙලාව. අම්මෝ! ඊයේ වෙලාවට මදත් ඇහැරලා දෙයනේ. මොකද්ද මේ? ගැඹුරින් හුස්ම ගන්න. ඔයාගේ යටිහිත ඔයාට කියන්න හදන දේට හොඳින් සවන් දීලා බලන්න. රයිට්? ළඟ ඉන්න අයට ඇහුම්කන් දෙන්න කලින් තමන්ගේ හිතට හොඳට ඇහුම්කන් දීලා බලන්න. එතකොට හරි. ඒ වෙලාවට ඔයාව ඇහැරුණොත් අන්න ඒ වෙලාව හොඳම වෙලාව තමයි ඔයාගේ යටිහිතත් එක්ක කතා කරන්න.

0: රයිට වෙලාව හවස 5:29යි.
1: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවිල සෞචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මන සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011 2 864 012. ඉංජිනේරු විද්‍යට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: ஒரு ஹேப்பனிங் கரகான
1: ஏதாம் விதாதுரு ஜனப்ரியசிந்து
2: ஓ காட்
1: எக்க திகட்டு எக்க பலட்ட சிசுனாதா உதே தாயங்கள் தவல் தாவின கால்
2: சுப்ரீம் ரேடியோ ரேடியோ சுப்பர் ஹிட்ஸ் 20 வித் ஹசதா The Welcome Show
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක් පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 3/1 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නැහැ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
1: ඒ
2: වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.

පොඩි කාරණාවක් තියෙනවා කියන්න. Right, මම TikTok live එක පැත්තරන්න හදනේ හවස 5 විනාඩි 34යි වෙලාව. තව ටිකකින් TikTok live එක ඉවර කරන්න හදනේ. මයික් දෙයියෝ. ඔය පල්ලෙහාට නෑ යන්න බෑ හොමින්. Right. හරි. අපි දැන් TikTok එකේ පැත්තට ගියාම TikTok එකේ ඉන්න Eco Resort සුබුරුදු විදිහට ඔයාව ආදරෙන් මතක් කරනවා. ජවම නේද? මම හැම නමක්ම වරද්දනවා, හැම ගමක්ම වරද්දනවා සමාවෙන්න. ජවම් රයිට්. ඒවා අමුතු නම් නේ අප්පා, ගෙව ගන්න බෑනේ ඉතින්. ජවමන් සෝරි ආ, ඔයාව එකතු කර ගන්නවා. දැන් ඉතින් ඔයාව ගෑනිය, ඔයාව චාරක, ඔයාව ආදරෙන් එකතු කර ගන්නවා. විදුරු ප්‍රභාෂ්වර ඔයාව, ඒ වගේම කවුද ඉන්නේ තව කියලා මට ලයික් කරගෙන යන්න. මට නම් කමෙන්ට් කර හොයා ඒ යන්න බෑ නම් කියන්න. රයිට්, මොනවද අනේ කියන්න මොනවද ලැජ්ජ අනේ කියන්න කියලා මට අනුරාධ කෝට් ඉඳලා මැසේජ් එකක් දානවා. කොහෙද අනේ අපේ අම්මා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ නෑනේ. අහගෙන ඉන්නව නම් කියන්න බැරි, ඇගේ දෙද්දි කියන්න බැරි දේවල් හරි. අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට භාග්‍ය. රයිට්, එහෙනම් ඉතින් අද දවසේ WhatsApp එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් බලමු කොහොමද කට්ටිය ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කියලා. මගේ සල්ලි කතාව සම්බන්ධ යූසෆ් නසීර් මට මෙන්න මෙහෙම කියනවා. අද තමයි දැනගත්තේ කියලා කියනවා. බොහොම ස්තුතියි. ඔයගෙම නුවන් විජේසිංහ මට බැනලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයා නෑ හොඳයි. ඔයාගේ TikTok එක මරු කියලා දාලා දෙනවා. ස්තුතියි. අනේ සුදු වැණික කියලා දාලා. මෝ මේ බලාගෙන හොඳයි ඔය වගේ දානකොට wife ගෙදර ඉන්නකොට. රමේෂ් කෝල්. හයි කෝල් බෝය්. අසංක මංජුලාවත් එකතු කරගන්න. රුසිත් ඉමේෂ්. හරි, ඔයාවත් මතක් කරන්න ඕනි මල්ලි. ධම්මික පෙරේරා ඔයාවත් එකතු කරගන්න කොටාවෙන්. අනුර විජේරත්න. ලසන සඳුකට එකතු වෙන්න ඕනි කියලා කියනවා. රයිට්, ආව එකතු කරගන්නවා. ජානක ප්‍රේමරත්න මට මෙන්න මෙහෙම එවලා තිනවා. ගුඩ් ඉවනින් නාෂි. අහගෙන ඉන්නේ කොහේ ඉඳලාද? දෙපාණම. රයිට්. ඔකේ, විජිත් රත්නායක ඔයාවත් එකතු කරගන්න. රෝෂන් සංජීව මතක් කරන්න ඕනි. අනේ සුදු මැණික කියලා දාලා දෙයියෝ. පරිස්සමෙන් ඔය වගේ මැසේජ් දානකොට ගෙදර නෝන මහත්තය දැක්කොත් ප්‍රශ්න. අද දෙගන්න හදන්නේ වෙනම්බර් වයිකින්ස්. හවස 5 වෙනිදාට සරයි.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සින්දුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරියට. සුව බර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර දේවල් හිටියත් පොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
1: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
7: දැන්ලා පහවස පහයි විනාඩි 48 අපිට යන්න හදන්නේ බොහොම ස්තුතියි මාමා අගේ හිටියට හිතවත හතලත හම්බ වෙමු ගින්න නම් පලිටමින් ඉන්නෝනි හරිද සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං ආශි

0: සුබසින්දාවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කමනි කෝටි 8 NLB තනරිත හලේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ ඒජී ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම ඒජී ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන ඉස්සෙල් මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාපිට වාර්තා කඹින කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: ඔබත් කෝටිපතියෙකු වන් 89.1 89.3 Supreme Radio.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. මෙල්ඩෝල්
3: හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවක.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දහවල් දෙකට
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන.
11: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 3/1 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
10: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio. මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu panaganna satiya dawas pahema udaya hatata The Welcome Show.
1: Anugrahaya.
4: Warthapita wartha kamini koti yate NLB danade tahane lutrayi rupiyal koti 13.97 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiya mahatana sampatha dana nidahane biladi dena obat kotipatiya kuwan.
5: Meltdown hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ.

0: විග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරයක් හොයාගන්න කොයි තරම්නම් ජීවිතයේ දුවමින් ඉන්නවද? ඒ දුවන ජීවිතය ඇතුලේ කෙනෙක්ට ආදරයක් හමු වෙන්නත් පුළුවන්, තවත් කෙනෙක්ට ආදරයක් හමු නොවෙන්නත් පුළුවන්. ඉතින් අපිට හමු වෙන ආදරය වෙනුවෙන්, අපිට ලැබෙන නියමිත ආදරය වෙනුවෙන්, අපි හොයන ආදරය වෙනුවෙන් අපි ගොඩාක් දුරට අපේ හදවත තුළින් වචන ගොඩනගනවා. ඒ වචන අපි කියාගන්න බැරි තරමට හදවතේ පුරවන් ඉන්නවා. අපි ලෑස්ති ඔයාගේ ජීවිත කතාව ඇතුළේ තියෙන ලස්සන කතාව මුළු ලෝකෙටම ඇහෙන්න අදත් සුපුරුදු විදියටම ඩ්‍රීම් ලයිට් තුළින් ලෝකෙට කියන්න. එන්න මේ පැත්තට අපි පටන් ගමු ඩ්‍රීම් ලයිට් අදත් සුපුරුදු පරිදි.
1: කෙනෙක්ගේ ජීවිතයේ ආදරය කියලා කියන්නේ හසිත හරි ලොකු බරක් තියෙන වචනයකටනේ. ආදරය කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන, අපි හැමෝම ලැබෙන ආසාවෙන් හිත හදාගෙන ඉන්න හරි ලස්සන මාතෘකාවකට. කෙනෙක් බලාපොරොත්තු වුණත් තව විදිහකට කෙනෙක්ට ආදරය නොලැබෙන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු වෙනව වගේම ආදරයක් අපි හැමෝටම ලැබෙන්නත් පුළුවන්. ආදරය කියන්නේ ලැබීම් නොලැබීම් අතරේ තෝලනේ වෙන දෙයකටනේ. ඉතින් ලැබෙන නොලැබෙන ආදරය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි කතා කරමු අදත් ඩ්‍රීම් නයිට් තුළින් ආදරය ගැන. එහෙමනම් දිගටම අහගෙන ඉන්න ඔය මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිත.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
1: ඒ කියන්නේ
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
5: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උදේම යම් සත්‍යයක්.
5: Travel with Supreme.
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
8: 89.1, 89.3, Supreme Radio.

0: novajai ekranu su novajai tunel. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyanda. Magiyata.
1: අද වියදමට ගැළපෙනම කෙනා කවුද මනීෂා?
2: මං හිතන්නේ අද සම්පත.
1: අද වියදමට ගැළපෙනම කෙනා තමයි අද සම්පත කියලා කියන්නේ. දැන් මේ අද සම්පත කියන්නේ විශේෂ කෙනෙක්. ඒ තමයි මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත බිහි වෙන්නේ.
2: විශේෂ කාරණාවක්.
1: මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබනවා. ඉතින් විශේෂයෙන් මේ අපි වහගෙන ඉන්න අයට කියන්න ඕනේ මේ ත්‍යාග රටාව ගැන. ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. ඉතින් අද සම්පත තුලින් ඔන්න මේ ත්‍යාග රටාව ගැන මතක් කරන ලෑස්ති ඉන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව්, ඒ වගේම මතක් කරන්න ඕනේ අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදලක් ඔයාට ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම සෙසු ත්‍යාගත් එක්ක අත සම්පත ලොතරැයි පත හරහා ඔයාට ත්‍යාග ගණනාවක් ඔන දිනා ගන්න දැන් අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අත වියන්තමට ගැළපෙනම අත සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මෙලදී ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතක යන ඔබේ

0: සමහර තැන්වලින් අපි ප්‍රතික්ෂේප වුණහම අපි හිතනවා අපි එතනින් නවතින්න ඕන කියලා. සමහර වෙලාවට ආසිත මේ කාරණාව අපි හැමෝටම පොදුයි. අපි හිතනවා දැන් මට මෙතන නිහාට කරන්න දෙයක් නෑ. මගේ ජීවිතේ මම ප්‍රතික්ෂේප වුණ අනන්ත අප්‍රමාණ වාරයක්. එහෙමනම් මම මෙතනින් නවතින්න ඕන කියලා. මේ කාරණාව ආදරය කියන වචනටත් පොදුයි හසිත. ආදරය ඇතුළත් අනන්ත අප්‍රමාණ ප්‍රතික්ෂේප වීම වලට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි හිතේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපිව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔවුන් ඔබව අයින් කරා කියලා කියන දේ නෙවෙයි, හිතෙන දේ නෙවෙයි. ඔබව ඔවුන්ට නැති වුණා කියන හැඟීම එයට දැනෙන්න ඉඩ හරින්න. ඒක තමයි ප්‍රතික්ෂේප වීමකින් අපිට ලබා ගන්න පුළුවන් එකම දේ.
1: ඒක හරි වටින කතාවක්. ප්‍රතික්ෂේප වීමකින් හදවතට දැනෙන දැනුණ හැඟීම හරිම අමාරු දෙයක්. කිසිම දවසක කිසිම කෙනෙක්ට ඒ වේදනාව නොදැනෙනවා නම් හොඳයි. තමන්ව එපා කියලා අතහැරපු අයගෙන් පළිගන්න එපා කියලයි මම හැමදාම කියන්නේ. පළිගැනීමේ චේතනාව හරිම හොඳ නැති දෙයක්. තමන්ගේ සාර්ථකත්වය තුළින් අපිව ප්‍රතික්ෂේප කරපු එයාට අපිව නැති වුණා කියන හැඟීම් අත්කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම කාරණාව.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාවෙන් ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැයිය. එතකොට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගැදුණොත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාගය පිළිබඳව ලොතරැයි මණ්ඩලේ යෝජනා කරන
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 Supreme Radio.
1: ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳගන්න නිධානයක්වත් තිබ්බනම් නේද?
2: නිධාන නම් හැමතැනම තියෙනවානේ හසිත. ඔය නිධාන අතරින් මේ අපි හිතන නිධානේ, අපි හොයන නිධානේ නීත්‍යානුකූල නිධානයක් වෙන්නත් ඕනේ.
1: අනිවාර්යෙන්. දැන් මේ නිධානයක් ගැන කියන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක නීති විරෝධී නිධානයක් නෙමෙයි, නීත්‍යානුකූල නිධානයක්. ඒ තමයි ධන නිධානය ලොතරැය්‍ය. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වැනි සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ධන නිධාන ලොතරැය්‍ය තුළින් හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට.
2: ඔව්, ඉතින් ඒ විතරකුත් නෙවෙයි, දශක 6කට වඩා වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබලා දෙනවා කියන කාරණාව හසිත අපි දන්නවා. මොකද ඒක මේ කරන්න ලේසි පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හැබැයි ඒ වැඩේ හරිම ලස්සනට ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ වෙනකුණුත් සිද්ධ කරමින් පවතිනවා. ඉතින් මේ තුලින් අපිත් අපි නොදැනුවත්වම රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වයේ සපයනවා. ඉතින් ඒක හරි විශේෂ කාරණාවක්. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්නේ නැතුව දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න මතක තියාගන්න. මේ ජුනි මාසයේදී ඔයාටත් හැකියාව තියෙනවා කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු දෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. එහෙමනම් ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා දෙත් මතක් කරන ඔයාගේ කෝටිපති සිහිනයේ සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වසනාවේ ආශිර්වාදය හැමදාමත් වගේ ඔයාගේ ළඟට අද දවසේදී තරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැළපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala gannatu patan ganna satiya dawas pahema udeyata.
5: Welcome show.
2: අනුග්‍රහය.
6: ඉන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
3: ආදරේගෙන ආදරෙන් කතා කරන ප්‍රීම් නයිට් ආගෙන ඉන්නේ. අදත් අපිට හෝරා 3ක් වෙන් වෙලා තියෙනවා මේ කාරණාව ගැන කතා කරන්න. නමුත් දැනටමත් හෝරාවක් අවසන් වේගෙන ඉන්නේ. අපි දෙවැනි හෝරාවට මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ ඔයාලට පුළුවන් වගේ හදවතේ තියෙන කතාව අපිට ඉක්මනට කියන්න. අපි ඉන්නවා සති දින පහේම ඔයාලග. ඒ වගේම අද දවස ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන ඒ ලස්සන කතාවට ඉඩක් දෙන්න. ඔයාට හිතන්න පතන්න දේවල් ඉතිරි කරන්න තමයි මේ රාත්‍රියේත් අභිලාෂ. ආදරය ගැන අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ වෙලාව ඇත්තටම මදි අපිට ආදරය ගැන කතා කරන්න. එන්න මේ පැත්තට 0112 510 510 කෝල් එකක් ගන්න. 0718 893 893 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. ඔයාට හැකියාවක් තියෙනවා. අභිලාෂ්ටි ආගේ ජීවිතයේ තියෙන ඒ ලස්සන කතාවට ඇහුම්කන් දෙන්න. ඒ තුළින් මුළු ලෝකෙටම ඇහෙන්න ලස්සන වචන ගොඩක් අපේ හනවල් තුළින් ප්‍රකාශ කරන්න. ඉතින් එන්න මේ පැත්තට. අපි බලාගෙන ඉන්නවා වායනකම්. දිගටම අහගෙන ඉන්න 89.1 89.3 මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහිනස දෙකරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබිනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳින ඔබත් කෝටිපතියෙකු වන්නේ.

நித்துன் சுப்ரீம் ரேடியோ சுப்ரீம் ரேடியோ.

0: 89.1 89.3 මේ අහගෙන ඉන්නේ මේ රාත්‍රියත් සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. සමහර වෙලාවල් වලට ඕනම කෙනෙක් කියයි හසිත, මට මේ වගේ දෙයක් ඕනේ, මට මගේ ජීවිතේට මෙන්න මේ වගේ දේවල් තමයි ඕනේ, මට වටිනාකම තියෙන දෙයක් මගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. එහෙමත් නැත්නම් මිල මුදල් අතින් ගත්තොත් මගේ ජීවිතයට මම එකතු කරගන්න කැමති වටිනාකම් වලින් වැඩි දේවල් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි ආදරයේදී වටිනාකම කියන්නේ මොකක්ද? ආදරයේදී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද? මෙතන අපි ගොඩාක් වෙලාවට හිතන්නේත් වටිනාකම තියෙන දෙයක් තමයි ආදරය ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. හැබැයි ආදරේ කියන තැනදී හසිත, ඒ හැඟීම ඇතුලේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සහ මිනිස්සුන්ට ඕනේ ආදරේ විතරමයි. මං හිතන්නේ මට දැනෙන්නේ එච්චරයි.
1: විවිධාකාරයි ඉන්නවා තමන් ආදරේ කරන කෙනාගෙන් නොයෙකුත් දේවල් බලාපොරොත්තු වෙන. එයා මොන තත්ත්වයක ඉන්නවද කියලා හිතනවට වඩා තමන්ට ඕනේ දේවල් හොය හොයා යන. නමුත් මොන ආශාවන් තිබුණත් තමන් ආදරය කරන කෙනාගේ ජීවිතේ පවතින්නේ කොහොමද කියලා තේරුම් අරන්, නෑ මට ආදරේ විතරක් ඇති මේ විදිහට කියලා එකට දිනන්න උත්සාහ කරන අයත් මේ ලෝකෙ ඉන්නවා. ඇත්තටම එහෙම අයව හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනේ. අපිත් බලාපොරොත්තු වෙන්නේ එහෙම අය හැම කෙනෙක්ටම ලැබෙන්න කියලා.

0: වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
4: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: The Welcome Show.
5: ඇහෙන අහන

0: අතර රසකතා ඇහෙන පැතුන.
1: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණය දේශගුණය තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
2: අද වියදමට ගැළපෙනම කෙනා කවුද මනීෂා?
3: මං හිතන්නේ අද සම්පත.
2: අද වියදමට ගැළපෙනම කෙනා තමයි අද සම්පත කියලා කියන්නේ. දැන් මේ අද සම්පත කියන්නේ විශේෂ කෙනෙක්. ඒ තමයි මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත බිහි වෙන්නේ.
3: විශේෂ කාරණාවක්.
2: මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්න ලබනවා. ඉතින් විශේෂයෙන් මේ අපි වහගෙන ඉන්න අයට කියන්න ඕනේ මේ ත්‍යාග රටාව ගැන ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. ඉතින් අද සම්පත තුලින් ඔන්න මේ ත්‍යාග රටාව ගැන මතක් කරන ලෑස්ති ඉන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
3: ඔව්, ඒ වගේම මතක් කරන්න ඕනේ අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදලක් ඔයාට ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම සෙසු ත්‍යාගත් එක්ක අත සම්පත ලොතරැයි පත හරහා ඔයාට ත්‍යාග ගණනාවක් ඔන දිනා ගන්න දැන් අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අත වියන්තමට ගැළපෙනම අත සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මෙලදී ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුනවේ දශමය ගැන සුනවේ දශමතුනෙන් ඔයා මෙයාගෙනින් න්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ට්‍රීම් නයිට්. අපේ ආදරය ගැන ගොඩාක් දේවල් කතා වෙනවා. ඉතින් සති දවස් පහේම මේ රාත්‍රිය අපි සුන්දරව ආරම්භ කරන්නේ ඔයත් එක්ක සුන්දරව ආදරණීයව මේ කාලය ගත කරලා අවසන් කරන්න. අපි දෙවැනි හෝරාවේ මේ විදිහට රැඳිලා ඉන්නේ. මතක් කරන්න විශේෂ කාරණාවක් තියෙනවා මනිෂා. දැන් මේ පොසොන් පොහොය කියන එකත් ළඟ ළඟම එනවනේ. වෙසක් මාසය ඉවර වෙලා අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ පොසොන් පොහොය පිළිගන්න. සාදරයෙන් ආදරයෙන්. ඉතින් සදහැසිතින් අපි බලාගෙන ඉන්නේ මේ පොසොන් පොහොය අපි ළඟට එනකන්. ඉතින් මේ වෙනුවෙන් අපි විශේෂ දෙයක් කරනවා. මේ විශේෂ දේ පුංචි පොඩිත්තන් වෙනුවෙන් තමයි කරන්නේ. අවුරුදු 12න් 15 පුංචි පැටවුන්ට තමයි අපි මේ විශේෂ දේ සිදු කරන්න නියමිතව තියෙන්නේ.
1: ඔව්, ඉතින් ඔයා කියපු විදිහටම පින්බර පොසොන් මාසයේ උන් අපේ පැටවුටිකට එයාලගේ දක්ෂතා උරගා බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් පුංචි දරුවන්ට ඔන්න මේක තමයි කියාපුම අවස්ථාව. ඔයාට පුළුවන් ඔයාගේ පුංචි පොඩිත්තර කියලා පොසොන් මාසයා දකින දේවල් එයාට දැනෙන හැඟීම. එතකොට එයා පොසොන් මාසයේ මොන මොන දේවල් ගැනද දැනුවත් වෙලා ඉන්නේ. මේ වගේ එයාට හිතට දැනෙන ඕනම දෙයක් පොසොන් මාසෙ නිමිත කරගෙන ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා සුප්‍රීම් රේඩියෝ අපිට එවන්න ඕන අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා එවන්න ඕනේ 0718 89 83 89 83 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට. ඉතින් මෙහෙම එව්වොත් මොනවද අපේ චූටි පැටවුන්ට ලැබෙන්නේ?
0: ඉතින් මේක හැම කෙනෙක්ටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මේ අවස්ථාව ලැබෙනවා ඔයාට අපේ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන අපේ මැදිරේ ඉඳලා මේ විදිහටම ඉදිරිපත් කරන්න ඔයාගේ පුංචි පැටියට. ඉතින් අම්බල තාත්තලාට තමයි මේ කියන්නේ. ඔයාගේ පුංචි පැටියාගේ චිත්‍රය අපිට එවන්න 0718 89 83. ඉතින් අනිගේ අවස්ථාවක් මේ මැදිරේ ඉඳලා වැඩසටහන ඉදිරිපත් කරන්න ඔයාගේ පුංචි පැටියට. දිගටම එකතු වෙලා ඉන්න. අපි ආදරය ගැන ආදරෙන් කතා කරමින් ඉන්නේ. දිගටම ඉන්න මේ ඩ්‍රීම් නයිට්.

0: ප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා කබලි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: Supreme Lifestyle සතියේ දවස් පහේම උදේ 10ට
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarve patana gannatu patan ganna satiya dawas pahema ude hatata the welcome show
6: anugrahaya
7: wartha tika wartha tabani koti yate nlb danade tahane lutrayen rupiyal koti 13.98 ikma u dawanta supiritaya laba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane bilidi dena obat kotipatiya kuwan
8: navina takshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
0: Supreme Radio.

0: 89.3 Supreme Radio. Dream Night.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: මම කිව්වොත් ආදරය කියන්නේ කැපකිරීමකට වැඩිය විශ්වාසය හෝමරු කර ගැනීමක් කියලා. ඔයා ඒ කතාව පිළිගන්නවද? එහෙමත් නැත්නම් විශ්වාස කරනවද?
1: ඇත්තටම ඒ කතාව පිළිගන්න ඕනේ. මොකද ඇත්තටම ආදරයක සහ සම්බන්ධතාවයක වැදගත්ම කාරණේ තමයි විශ්වාසය කියන දේ. ඒක නැතුව මුකුත් කරන්න බෑ.
0: අනිවාර්යෙන් විශ්වාසය නැතුව අපේ සම්බන්ධතා ඇතුලේ අපිට කිසිම දෙයක් ඉස්සරහට අරගෙන යන්න බෑ. ඔය හරි හසිතා. ධන්නවද. ආදරය පිළිබඳ විශ්වාසය සතහටම අත්හැරිය හදවතකට ආයෙත් පාරක් ආදරය විශ්වාස කරන්න සලස්වන එක මොනතරම්නම් මැජික් එකක්ද? මේ මැජික් එක කරන්න පුළුවන් විශ්වාසයටම විතරයි. ආදරයක් කරලා මේ ආදරය අවසන් වුණාට පස්සේ, ආදරෙන් අසාධාරණයක් වුණාට පස්සේ ආයෙමත් ගොඩාක් අය ආදරය කරන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි එහෙම නවත්තපු ආදරයක් වුණත්, එහෙම නවත්තපු ආදරණීය හදවතකට වුණත් ආයෙමත් ආදරය කරන්න සලස්වන්න පුළුවන්. හැබැයි ඒ විශ්වාසය කියන දේ තිබ්බොත් විතරමයි.
1: ආදරය තුළදී ගොඩාක් කැපකිරීම් සිදු කරන්න සිද්ධ වෙනවා මනිෂා. නමුත් ආදරයේදී නැතිනම් සම්බන්ධතාවයකදී මම කලින් කිව්ව විදිහටම ප්‍රධානම කරුණ තමයි විශ්වාසය. විශ්වාසයක් නැත්තම් ආදරය කරන්නේ කොහොමද? විශ්වාසය ලබා ගැනීම, විශ්වාසය ලබා දීම යන කාරණාවලදී ලස්සනට ඒ දේවල් ගොඩනැගීමට අපිට සිදු වෙනවා. එකපාරක් විශ්වාසය නැති වුණොත්, හරි මට ඔයාව ඇත්තටම විශ්වාසයි කීවත් විශ්වාසය දෙවෙනි පාර ගොඩනගන්න බෑ. විශ්වාසය පළුදු කරගන්නේ නැති ප්‍රේමයේ විශ්වාසයත් ඇත්තටම පවත්ව ගන්න උත්සාහ කරන්න. ප්‍රේමනීය මිනිස්සුන්ට විශ්වාසය ඇත්තටම වැදගත්. හරියට ආදරය කරන්න, හරියට ආදරය ලබන්න විශ්වාසය ඇත්තටම වැදගත්.

0: තුන්වෙනි හෝරාව මෙවිදිහට ආරම්භ වෙලා තියෙන්නේ. අපිට මේ වෙලාව අල්ලගන්න තිබුණා නම් කියලා හිතන වාර අනන්තයි. මේ ගත වෙලා යන වෙලාව මේ රාත්‍රියේදී ඉක්මනින් ගත වෙනවාද කියලා අපිට හිතෙනවා. මොකද මේ ලස්සන ගීත අහගෙන අපි වෙනම ලෝකයක අතරමං වෙලා අපිට කාලය ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. මේ ලස්සන ගීතවල තියෙන ඒ සියුම් බව, ඒ ශාන්ත බව, ඒ ආදරය ගැන තියෙන ඒ ලස්සන හැඟීම්, මේ හැම දෙයක්ම අපිට අනි ලස්සනට ඇහෙනවා. මේ රාත්‍රියට ගැලපෙන ගීතත් එක්ක මේ ගමන් කරන චාරිකාව ඇත්තටම අපිට නැවතිලා අහගෙන ඉන්න පුළුවන් නම් කියලා හිතෙන තරමට අපිට නවත්ත ගන්න හිතෙනවා. නමුත් කාලය කියන දේ ගත වෙලා යනවා. මේ කාලේ ලස්සනට ජීවත් වෙලා ලස්සනට ආදරෙන් ගත කරන්න තමයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි හොරාවට ඇවිත් ඉන්නේ මිනිසර කීප දෙනෙක් එකතු කරගෙන ඉන්නවා මම හිතන්නේ.
1: ඔව් හසිතා, ආදරය ගැන කතා කරනකොට සීමා මායිම් කොහෙන්ද? ඇත්තටම ආදරය කියන්නේ හරි අමුතු මාතෘකාවක් නේ. ආදරයට කොයිම වෙලාවකවත් කොයිම තැනකවත් නිර්වචන ඉදිරිපත් කළා නෑ. මොකද ආදරයට එහෙම නිර්වචන ඉදිරිපත් කරන්න බෑ. ඉතින් අපි කතා කරන ආදරය ගැන හංගින්න කීප දෙනෙක් ඉන්නවා. මම මේ කටයුත්ත එක්ක දුකර ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම යනවා ගම්පහට. ගම්පහෙන් ෂාන් අපි වහගෙන ඉන්නවා ලස්සනම ලස්සන සින්දුවකට පවුලේ හැමෝම. ඒ වගේම විශේෂයෙන් මේ ආදරය කරන ගෑනු ළමයවත් එකතු කර ගන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම තිදැස් මට කතා කරා කටුවාවලින් අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කර ගන්න. අපිත් ඔන්න අදත් ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම පවන්ත කතා කරනවා මහරගමින් අපිට අත ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපිත් ෂොප් එකේ ඉඳලම ඔයාලා දෙන්නව හරි මාසාවෙන් ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් මේ හැම කෙනෙක්වම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිට මහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ ආදරෙන් සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 89.3 Supreme Radio ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා
1: ගොවිසෙත ටිකට් එක මට ඇවිල්ලා තියෙන්නේ මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුන පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගෙන තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
7: Travel with Supreme
8: සතිය දවස් පහම
9: The Welcome Show අහන්න
0: 89.1 89.3 Supreme Radio

0: ඩ්‍රීම් නයිට් කියන්නේ හසිත සිහිනේ රාත්‍රිය කියලානේ අපි දෙන්න මඳුන්නන්නේ. ඩ්‍රීම් නයිට් තුළින් මේ ආදරේ ප්‍රශ්න කරන එක, එහෙමත් නැත්නම් ඒ ප්‍රශ්නවලට උත්තර හොයන එකනේ හසිත අපි මේ කරන්නේ පුරුද්දක් විදිහට. ආදරේ කරනකොට සමහර විට අපිට හිතෙන්න පුළුවන් දෙයක් ගැන මට හිතුණා චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. ඇත්තටම හසිත ආදරේ කරනකොට සමහර විට අපිට හිතෙන්න පුළුවන් අපි මේ කරන්නේ එක්තරා විදිහක මෝඩකමක්ද කියලා. මෙහෙම හිතෙන්නේ අපිට ඇත්තටම මෙන්න මේ හේතුව නිසා. අපි ආදරය කරන කෙනා වෙනුවෙන් හැමදේම අත්හැරලා අපි ආදරය කරලත් සමහර විට ඒ කෙනා තවත් දේවල් මහා ගොඩක් වෙනුවෙන් අපි අත්හැරලා ගියොත් අන්න එදාට හසිත අපිට නිරායාසයෙන්ම හිතනවා මේ ආදරය කියන්නේ ඇත්තටම මෝඩකමක්ද කියලා. ඔයාගේ ළඟ මේ ප්‍රශ්නට උත්තරයක් තියෙනවද?
1: ආදරේ වෙනුවෙන් කොයිතරම්නම් මෝඩකම් අපි කරලා ඇද්ද? ඒ විදිහටම ඉදිරි කාලයේදීත් ඒ වගේ මෝඩකම් අපි කරන්න පෙළඹෙයිද? ඕනිම දෙයක් වෙනුවෙන් අපි ලෑස්ති. ආදරේ නාමයෙන් අපි ඒ වෙනුවෙන් මුහුණ දෙන්න. මම මේ කියන්නේ ආදරේ හරියට කරන අය ගැන. කොයිතරම් ආදරේ කළත් පැරදුණු ආදර කතාවක හිමිකාරයෝ අපි අතර ඉන්නවා. ඒ අය තාමත් ඒ පැරදුණු ජීවිතෙත් එක්ක කාලය ගත කරනවා. ඒ අමිහිරි මතක එක්ක ඔවුන් වේදනාවෙන් කාලය ගත කරනවා. මම හිතන්නේ හොඳම හමුවීම ලැබුණත්, ආදරය පිළිබඳ ජයග්‍රහණයක් හිමි වුණත්, අපි හැම කෙනෙක්ටම පැරදුණු ආදරයක මතකයක්, අත්දැකීමක් අනිවාර්යෙන්ම තියෙනවා.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu patan ganna satiya dawas pahema ude hatata the welcome show
1: anugrahaya
6: meltdol hisarathaya una semprathishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahanaya meltdol paracetamol visheshayaki
7: pahase dile monoven pale kotana ehe
2: supreme radio meka superior

0: In Radio, the Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන. නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නැහැ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ? Supreme Radio පොඩ්ඩක්ගේ දැසල තියෙන්නේ.
5: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් Supreme Radio පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ. 89.1 89.3

0: ආදරණීය ගරුවාදා, අද දවසට ඩ්‍රීම් නයිට් හමාර කරන්නයි වෙලාස්තිය. ආදරණීය හොරතුණක් ගත වුණා දැනුනේවත් නැහැ. මොකද අපි අතරමං වෙලා ඉන්නේ ආදරය තුල, මේ ලස්සන ගීත තුල, ලස්සන කතා බහක් තුල. ඉතින් කාලය ගත වුණා අපිට දැනුනේවත් නැහැ. රාත්‍රී 10 කියන්නේ අපිට දුක්බරව අවසන් කරන්න තියෙන වෙලාවක්. නමුත් අපි අලුත් බලාපොරොත්තු එක්ක හෙට දවසේදීත් ඔයාව හොයාගෙන එනවා. ආදරෙන් මතක් කරන්නේ හෙටත් රාත්‍රී 7ට හමුවෙමු.
1: ඉතින් ඒ හමු වෙනකන් ආදරය ගැන ආදරෙන් මතක් කරන්න. ආදරේ නම් අනිවාර්යයෙන්ම ඔයා ආදරය කරන කෙනාට පුංචි හරි වෙලාවක් වෙන් කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද සමහර වෙලාවල් වලට අපිට ඕනේ වෙලාව. එහෙමනම් අදට ගිහින් එන්න. ආයෙමත් හෙට රාත්‍රී 7 වෙද්දී අපි එනවා ආදරය ගැන කතා කරන්න. සුභ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිතා.

ஐ துணை சுப்ரீம் ரேடியோ சுப்ரீம் ரேடியோ.

89.1 89.3 Supreme Radio.

sun nopea itun Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

Sunnovieri ekran, Sunnovieri tunnel. Supreme Radio.

89.3 89.3 Supreme Radio.

89.3 Supreme Radio.

Sunavia y Ekran, Sunavia Internet. Supreme Radio.

Korea Ituna Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

89.1 Supreme Radio.

Sinaviai ekran, sinaviai tunai. Supreme Radio.

89.1 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබට සියලු රැකවරණය ලැබ

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථා රත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

sun nopea ei tunne. Supreme Radio. Supreme Radio.

කරවදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වන්තිංස මහා පුරිස ලක්ෂණානුභාවේන අසිට්‍යානු භ්‍යංජන ලක්ෂණානුභාවේන අට්ඨුත්තර සත මංග

තුයිහං සම්මිජ්ජන්තු දීගායුකෝ හෝතු සතවස්ස ජීවේන සමග්ගිකෝ හෝතු සබ්බදා ආකාශ පම්බත වන භූමි තටාක

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.